0: Lakhanda Radio ITN.
1: සුබ දවසක් වේලාව දවස 5:35.

0: احتياطي لك هدا.
1: වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක් අද ජූලි මාසයේ 19 වෙනිදා ඉරිදා දවස. අද ජාත්‍යන්තරව මොන වගේ වැදගත් දවසක්ද? අද ජාත්‍යන්තරව අයිස්ක්‍රීම් දිනය විදිහට තමයි නම් කරන්නේ. දැන් මේ අයිස්ක්‍රීම් දිනය කියලා දිනයක් වෙන් කළා තියෙන්නේ 2026 වසරේ මේ දිනය ඉදිරියට තියෙන්නේ. අදට දැන් මේ 1984 දී ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජූලි මාසය ජාතික අයිස්ක්‍රීම් මාසය විදිහට නම් කළා. ජූලි 3 ඉරිදා දිනය ජාතික අයිස්ක්‍රීම් දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග තමයි මේක ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය වුණේ. එතෙකම ගෝලීය වැළඳ ගැනීමේ දිනය විදිහට මිනිසුන් අතර සෙනෙහස, කරුණාව සහ එකිනෙකට සහයෝගය දැක්වීම දිරිගැන්වීම සඳහා ජූලි 19 වෙනිදා ගෝලීය වශයෙන් වැළඳ ගැනීමේ දිනයක් ලෙසත් නම් කරලා තියෙනවා. මානසික ආතතිය අඩු කිරීමට සහ මානව සම්බන්ධතා ශක්තිමත් කිරීමට වැළඳ ගැනීමක් මගින් ලැබෙන පිටුවහල මේදී අගය කිරීම විශේෂත්වයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ජාත්‍යන්තර වශයෙන් තියෙන වැදගත්කම පිළිබඳව තමයි ඒ විදිහට මතක් කළේ. ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයන් මොනවද කියලා බලන්න සූදානම් වන්නේ මුලින්ම ලංකාදීප අතර ගත්තී. ඉරිදා ලංකාදීප අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි, ඇතැම් රෝහල් රෝගීන් බාර ගැනීමත් නවත්තයි, ඩෙංගු මඩින්න උපරිම ජනතා සහාය අවශ්‍යයි. සීඩී වික්‍රමරත්න මරණය පෞද්ගලික හේතුවකට වෙඩි තබා ගත්තාද? ප්‍රශ්නාර්ථයක් සහිතවයි අද ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ. රනිල් සජිත් ඡායාරූප සහිතව වාර්තා කරනවා රනිල් බ්‍රහස්පතින්දා සජිත්ගේ රැස්වීමට යයි. නිශ්චිත තොරතුරු අනිවාර්යයි, සබන් වලට ගැසට් එකක්. ගෙවල් වල රන්බඩු බාගෙට භාගයක් හිඳිලා, රන් උකස් කර ණය ගැනීම කෝටි 35,145කින් ඉහළට.

ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. සිරකරුවන්ට මුහුණ දීමට බන්ධනාගාරයෙන් සුපිරි 500ක්. සජිත් රනිල් නිල හමුවක් මේ සතියේ.

දිළුමිණ අද ප්‍රධාන සිරස්තල හැටියට වාර්තා කරන්නේ මීගමු සිද්ධියට හේතුව කාමර පාටි ජාවාරම් ගැන තොරතුරු දීමයි. අවිගමිඩාවෙන් කොටසක් රාත්‍රියේ මාරු කරලා CIDN අධිකරණයට වාර්තාවක්. ලංකාවේ මුල්වරට ආබාධ සහිත දරුවන්ට දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවයි. විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජෙන් අලුත් තීරණ රැසක්. අධ්‍යාපන සැලසුම්වලදී වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න ජනපතිගෙන් උපදෙස්. මේ දේ ගැන භාෂා දෙකකින් දැනුම් දීම අනිවාර්යයි. සබන්වලට අති විශේෂ ගැසට් නිවේදනයක්. ඉටපු පොලිස්පති SCD වික්‍රමරත්න වෙඩිවැදීමේ යාමෙන් පසු ඔහුගේ නිවස ඉදිරිපිට ගත ඡායාරූපයක් වාර්තා කරලා තිනවා. බස්නාහිර දකුල විශේෂ විමර්ශනයක් විශේෂ විමර්ශනයෙන් පරීක්ෂණ ආරම්භයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ සිළුමිණ මුල් පිටුව. මාළඹේ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයෙන් නියෝගයක්.

දෙවෙනිරිදා සංග්‍රහය සීඩීගේ මරණය තාමත් අභිරහසක්. වැරදීමක්ද දිවි නසා ගැනීමක්ද පොලිස් පරීක්ෂණයට කණ්ඩායම් තුනක්. පළාත් සභා ඡන්ද සල්ලි හරවා යැවි. ස්ථානමාරු අවුල් රෝහල්වල තැවුල්. හමුවෙන්න ආ අය ගැන විමර්ශන. සීඩී වික්‍රමරත්න දිවි නසාගෙන නම් පොලිස් ගෞරව නැහැ. පාසල් දරුවන්ටත් මුඛ පිළිකා අවධානම. හමුදා කඳවුරුවල පැය දෙකක් ලයිට් කපලා. වීගන්න මිලියන 13,596ක ණය දීලා. ප්‍රභු ආරක්ෂාව නැහැ දෙදෙනෙක් කියති. ඕමල් පෙහිමි ඉල්ලා අස්වෙයි. සබන් කෑල්ලට අලුත් කොන්දේසි.

බඩුබාහිරා දියේ කරගහගෙන ජාති ආගම් ભેදයකින් තොරව සකල ජනයාගේ වන්දනාවට පාත්‍ර වන කතරගම දෙවියන් උදෙසා වාර්ෂිකව පවත්වන පෙරහැර මංගල්‍යයට සුඛී නියෝජනය ලබා දීම පිණිස සතපුම් සිය ගණනක් දුර ගෙවා උතුරු කරේ සිට දකුණු ලක කරා පාගමනින් පැමිණෙන දමිළ ජාතික බැතිමතුන් මැණික්ගඟ තරණය කරමින් සිය ගමනාන්තයේ වෙත ළඟා වෙන ආකාරයේ ඡායාරූපකින් දකින්න ලැබෙන්නේ. ඊටමත්ම වෙහස මහන්සි වෙලා එන ගමනක් මේ ඡායාරූපය දිවයිනයි වාර්තා කරන්නේ. වෙලාව උදැසන 6:09.

0: වෙලාව උදෑසන 6:12.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ච් ලයින් සමාජ කමිෂනය.
2: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට බතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා තේරුබදු සහිත ඉහළ නැංවීම් සහ දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පහුගිය 14 වෙනිදා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු බැංකු පද්ධතිය ඇතුළු නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මේ විදේශ ප්‍රේෂණ ලබා දෙන අය සඳහා මේ වැඩි ප්‍රතිලාභ ලබා දීම තමයි අරමුණ වෙන්නේ කියන එක තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ විදේශ ප්‍රේෂණය වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැඩි ප්‍රතිලාභ සහ සහන ලබා දීම මෙන්ම ඒ ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම කිරීම පිළිබඳවත් රජය අවධානය යොමු වෙලා තියෙනවා. රේගු ක්‍රියා පටිපාටිය සරල කිරීම, තීරිබදු සහන, විදේශ ප්‍රේෂණ වාර්තා සමග ඍජුව සම්බන්ධ කිරීම සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තියෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළාය කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරෙනු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ණ සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් තමයි සඳහන් කළේ. 2026 වසරේ අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා කියන එක වාර්තා කළා. එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්. ශ්‍රී ලංකාව තුල අලෙවිකුණු ලබන සියලු සබන් වර්ගවල අඩංගු මේදේ ප්‍රදර්ශනය කිරීම වහම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා තියෙනවා.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලාව 10:06:22.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ഏക ധർമ്മത്തിലേക്ക് നിർമ്മാണയാക്ക.
1: ഉബത്തിന് ബൊറു ബൈലബാൻ തീയേ വാച്ചന വലിംഗ എന്ന
2: මේ
1: පාර වෙන්නේ ගිය පාර වෙච්ච දෙයක්. හරිද? ඒකී රටේ ඉඳලා එනවා. ඇවිල්ලා උඹෙන් අහනවා මේ කෝ තාම මාලි තියෙනවද කියලා. එතකොට උඹ කියනවා නූල නම් මාරු කළා, මාලි නම් තියෙනවා තාම එහෙමමයි කියලා.

love දසන 6යි විනාඩි 26යි. රජයේ රෝහල් වල මෙන්න මේ බොහෝ පෞද්ගලික රෝහල් වල කාමර ඩෙංගු රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි ඩෙංගු කර්මනාකරණ විශේෂඥ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරනවා. දැන් ඇතැම් පෞද්ගලික රෝහල් අලුතින් රෝගීන් බහර ගැනීම නවතා ඇතැයි මේ සොයා බැලීම් වලදී වාර්තා වුණා කියලා තමයි ලංකාදීප වාර්තා කළා තියෙන්නේ. මරණ සංඛ්‍යා 53 දක්වා ඉල ගිහින් තියෙනවා. ඉතින් දැන් මේ තත්ත්වයත් එක්ක ඉතාමත්ම බරපතල තත්ත්වයක් මේ පිළිබඳව අවධානය යොමු කළා. සෑම දිනම එකතුව මේ තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතුයි කියන එක තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒක ඇඳේ රෝගීන් දෙතුන් දෙනා ඉන්න බවත් ඒ නිසා රෝහල් කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන්ට ඉතාමත්ම අසීරුතාවයන් වලට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන බවත් වාර්තා කරලා තියෙනවා. ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලැබෙන බ්‍රහස්පතින්දා විපක්ෂයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට කටයුතු සංවිධානය කළා තියෙනවා. මේ සඳහා හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද විපක්ෂ නායක කාර්යාලයට යන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. වාණිජ බැංකුවලින් රත්රන් බඩු උකස් කර ලබා ගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරනවා. දැන් මේ තත්ත්වයත් එක්ක එය ප්‍රතිශතයක් ලෙස 54%ක පමණ වැඩිවීමක් බව තමයි ඔහු පෙන්වා දෙන්නේ. වාණිජ බැංකුවලට ස්වර්ණාභරණ උකුසට තබා 2024 වර්ෂයේදී ලබාගෙන තිබූ ණය ප්‍රමාණය වුණේ රුපියල් කෝටි 66,000ක් බව මහාචාර්යවරයා සඳහන් කරනවා. වාණිජ බැංකුවල ස්වර්ණාභරණ උකුසට තබා ලබාගෙන ඇති එම ණය ප්‍රමාණය මේ වර්ෂයේ මාර්තු වන විට රුපියල් කෝටි 1,100,000ක් දක්වා වැඩි වී තිබුණු බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හිටපු පොලිස්පතිවරයෙකු සීඩී වික්‍රමරත්න පසුගිය සිකුරාදා, ඒ කියන්නේ 17 වෙනිදා, කිසියම් හේතුවක් නිසා පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසියේ කියන තමයි මුල්පිටුව වාර්තා කරන්නේ. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙනවා. ශාරීරික සුවතාවලදී අඳින ඇඳුමකින් සැරසී ව්‍යායාම වලට ගොස් යළි නිවසට පැමිණි ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක්කයකට නිකුත් කර ඇති රාජකාරී පිස්තෝලය පරීක්ෂා කර බැලීමට අවශ්‍යයි කියා ඒ ඉල්ලාගෙන සිය පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබෙන බවට පරීක්ෂණ කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දැන් මේ පිළිබඳව පොලිස් අධිකාරී නීතිවේදී FU වුඩ්ලර් මහත්තයා තොරතුරු සමීප කරන විදිහට තමයි මේ ලංකාදීප වාර්තාව අරගෙන එන්නේ.

0: පළාත් සභා ඡන්ද විමසීම් නොපැවැත්වීම හේතුවෙන් 2025 පළාත් සභා ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිසම සභාව වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 9000ක මුදල ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත නැවත යොමු කිරීමට කටයුතු කළ බව මැතිවරණ කොමිසම සභාව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙනවා කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. වෙලාව උදැසන 6:30.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

ඊයේ රාත්‍රියේ මේ ලොතරැයි ටික බලන්න බැරි වුණානේ කියලා කනස්සල්ලෙන් හිටියානම් මේ වෙලාවේ ලොතරැයි පත් අතර ගන්න මහජන සම්පත ගොවිසෙත මෙගා පව ධන නිධානය හඳහන අද සම්පත ජය සහ සුබ දවසක් ලොතරැයි අතර ගන්න 6252 වන වාරයේ මහජන සම්පත ලොතරැයි ඊයේ රාත්‍රියේ දිනුම් මැදින් ලද ලොතරැයි ප්‍රතිඵලය වුණේ කේ අක්ෂරය ජයග්‍රහණය කළ අංක 7495.2 6252 වන වාරයේ මහජන සම්පත ලොතරැයි කේ අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 7495.2 ගුවිසත ලොතරැය 6494 වන වාරයේදී X අක්ෂරයයි ජයග්‍රහණය කළේ අංක 56 61 65 78 ගුවිසත 6494 වන වාරයේ X අක්ෂරයයි ජයග්‍රහණය කළා අංක 56 61 65 78 ඔබට වාසනාව උදා කළේ මෙගා පව ලොතරැයි 2600 වන වාරයේදී K අක්ෂරයයි ජයග්‍රහණය කළේ සුපිරි අංක වුණ අංක 21 අංක 7 අංක 33 අංක 41 සහ අංක 49 මෙගා පව ලොතරැයි 2600 වන වාරයේදී K අක්ෂරය ජයග්‍රහී අක්ෂරය බවට පත් වුණා සුපිරි අංක වුණ අංක 21 අංක 7 අංක 33 අංක 41 සහ අංක 49 ධන නිධානයේ 2282 වන වාරයේදී C අක්ෂරය ජයග්‍රහී අක්ෂරය වෙද්දී අංක 10 36 64 සහ අංක 76 ඔබට වාසනාව උදා කළේ ධන නිධානයේ 2282 වන වාරයේදී C අක්ෂරය අංක 10 36 64 සහ 70 වාසනාව උදා කළේ හඳහන 1561 වන වාරයේදී වෘචික ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා අංක 41 අංක 53 අංක 54 සහ අංක 56 ඔබට වාසනාව උදා කළේ 1561 වන වාරයේ හඳහන ලොතරැයි වෘශ්චික ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 41 අංක 53 අංක 54 සහ අංක 56යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ අද සම්පත 827 වන වාරයේදී අංක 02 අංක 5.2 අංක 95.2 කේ අක්ෂරය ජයග්‍රහී ලෙස සටහන් වුණා අද සම්පත 827 වන වාරයේ රටාව උනේ 02 5.2 95.2 කේ අක්ෂරය ජය ලොතරැයි 520 වන වාරයේදී බී අක්ෂරය ජයග්‍රහී අක්ෂරය වුණා අංක 1551 ජය ලොතරැයි 520 වන වාරයේ බී අක්ෂරය ජයග්‍රහී අක්ෂරය වුණා අංක 1551 ඊරාතේ දිනුම් මැදලද සුබ දවසක් ලොතරැයි 368 වන වාරයේදී තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 5 අංක 12 අංක 63 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 41 47 268 වන වාරයේ සුබ දවසක් ලොතරැයි තුලා ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා අංක 5 අංක 12 අංක 63 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා ප්‍රවර්ධන අංකය වුණේ 41 47 සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානයේ මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊ රාත්‍රියේ බලන්න නොහැකි වුණා නම් මේ වෙන විට බලලා වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති වේලාව උදැසන 6:35 ඔබ ලක්කන සමග

0: ලව් දසන 6:38
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: පුංචි වෙලාවක් හරි මේ උදෑසන හරි යදවන්න පුළුවන් නම් මధుරන් බොවන ස්ථාන වලක්වා ගන්න තව ජීවිත බේරා ගන්න පුළුවන් වෙයි කියන පණිවිඩයත් ලබා දෙන්න ඕනේ. දැන් මේ වසරේ මේ දක්වා හමු වුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000කට ආසන්න වෙලා තියෙනවා. ගතවුණු පැය 24 කාලය තුල ඩෙංගු මරණ 3ක් සිදු වුණා. යනුව ඩෙංගු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 53 දෙනෙකු දක්වා ඉහළ ගොස් තියෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරනවා. ඩෙංගු රෝගීන් 74,478 දෙනෙකු මේ වසරේ මේ ගතවුණු කාල සීමාව තුළ හඳුනාගෙන ඇති බව තමයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහත්තයා අදහස් පළ කරමින් මේ විදිහට කිව්වේ.
1: අපිට පාලනය කරගත්ත හැකි නම් මේ වාර්තා වෙන රෝගීන්ගෙන් 50%ක් අපිට අඩු කරගන්න පුළුවන්. ගම්පහ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ 26.94% බවට පත් වෙලා තිබෙනවා. ඒකේ වැඩිවීමක් අපිට පේනවා. ඊළඟට කොළඹ මාසයකට ඉස්සෙල්ලා බිවලට වඩා ඉතා කුඩා අඩුවීමක් තියෙන 19.95% බවට පත් වෙලා තිබෙනවා. සහ කළුතර වාර්තා වෙනවා 6.61%. දකුණු පළාතේ හම්බන්තොට ගාල්ල මාතර කියන ඒ දිස්ත්‍රික්ක තුනෙත් යම් වාර්තා වීමක් සිදු වෙනවා. නමුත් ඒවා යම් කිසි අඩුවීමක් පෙන්ඳුම් කරනවා. තවරගම පළාතේ රත්නපුර සහ කෑගල්ල මධ්‍යම පළාතෙන් මහනුවර පලාතෙන් බදුල්ල අපිට වැඩිවීමක් වෙන්නුම් කරනවා. එතකොට වයම පලාතෙන් පුත්තලමත් අපේට වැඩිවීමක් වෙන්නුම් කරනවා. ලංකාව පුරාම අපිට දක්නට ලැබෙන්නේ ඒ ගත්ත ලේ සාම්පල් වලින් ඩෙංගු 2 DNV2 කියන වෛරස් ප්‍රභේදය තමයි පැතිරලා යන්නේ. 2026 වර්ෂයේ රෝගය වැළඳලා තියෙන රෝගීන්ගෙන් 88% තියෙන්නේ ඩෙංගු 2 කියන ප්‍රභේදය. ඒක නිසා මේකට ජනතාවගේ තියෙන ප්‍රතිශක්තිය අඩුයි. ඒ නිසා රෝගී බවට පත්වීමේ හැකියාව වැඩි. මේ වෙන විට මරණ සංඛ්‍යාව 53ක් බවට පත් වෙලා තිබෙනවා.
0: ඩෙංගු ව්‍යාප්තිය උසස් පෙළ විභාගය සඳහා කිසිදු බාධාවක් කර නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අංශක විජේමුණි මහතා සඳහන් කළා. මහනුවරදී පැවති උත්සවයක මාධ්‍යයට අදහස් දක්වමින් තමයි මේ විදිහට කිව්වේ.
2: අපි හිතනවා අගෝස්තු මාසේ වෙනකොට රෝගීන් වාර්තා වීම සෑහෙන ප්‍රමාණයකින් අඩු වේවි කියලා. ඒ වගේම මාසේ ලවට ඇත්තටම ඩෙංගු කීටයන් අපිට හමු වුණා ගොඩක් මුල්ම දවස්වල. දැන් නම් ඒ තත්ත්වය නැහැ. දැන් හැම කෙනෙක් වගේම තමගේ පරිශ්‍රයන් පිරිසිදු කර ගැනීම කරනවා. ඒ වගේම අපි දඩ ගහනකේදී ඇත්තටම අපි පාසල් වලටත් දඩ ගහලා තියෙනවා. රෝහල් සෑහෙන ප්‍රමාණයකටත් දඩ ගහලා තියෙනවා. ඒක නිසා අපි දඩ ගහනකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ආයතන වල තිබුණත් ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලා තමයි පොලිසියට කියලා දෙන්නේ. උසස් පෙළ විභාගය ළඟදී තියෙනවා. එතකොට අපි උසස් පෙළ විභාගය තියෙන මධ්‍යස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඒ මධ්‍යස්ථානයේ අවට පරිසරය සහ ඒ පරිසරය සෞඛ්‍ය ආරක්ෂිත පැවැත්වීමට අවශ්‍ය ඒ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරියේ අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අපි ගන්නවා.
0: වසර පුරාම මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළේ.
3: මේ වනකොට ඇත්තටම අපි සැලකිතු මට්ටමකට මේ තත්ත්වය පාලනය කරගන්නමින් පවතිනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ යම් හෝ බුඩ්ලක් ලබා දිය යුතුයි කියලා ඩෙංගු මර්ධන කටයුතු වෙනුවෙන්. ඩෙංගු රෝගීන් රෝහල් ගතවීම ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ රෝගීන් වෙනුවෙන් අපි ඒක නිසා සමහර තැන්වල විශේෂ වාට්ටු ආරම්භ කළා. සමහර තැන්වල SDU වැඩි කරලා තියෙනවා. මේ ආදී සියලු පහසුකම් ලබා දීම ඇතුළේ මරණ ප්‍රමාණය අවම කර ගැනීම සඳහා තමයි මේ කටයුතු කරමින් යන්නේ. කොහොමනම් අගෝස්තු මැද දක්වා මේ තත්ත්වය පවතින්න පුළුවන් නිසා ජනතාව තමන්ගේ නිවාස ඇතුළේ වන්සාවට පරිශ්‍රයත් පිරිසු කර ගැනීමම තමයි මේකට උත්තරේ වෙන්නේ. අපි දැන් වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ මුළු අවුරුද්ද පුරාම මේ මදුරු මර්ධන කටයුතු දියත් කිරීම සඳහා ග්‍රාමණ දහරේ වසම් මට්ටමටම PHI සහ ග්‍රාමණ දහරේ මැදිහත් වෙන ආකාරයට. එහෙම නැතුව මේ පිටින් වල විශේෂයෙන් ජූලි මාසයේ සහ දෙසැම්බර් මාසයේදී අපේ රටට එන මේ වසංගත තත්ත්වය පාලනය කරගන්න බෑ. ඒ මාසවල පමණක් මැදිහත් වීමේ.

පාසල් දරුවන්ටත් මුකපිලිකා අවධානම කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මෙරට පාසල් දරුවන් අතර මුකපිලිකා පැතිර යාමේ බලපතල අවධානමක් හටගෙන ඇති බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන අනාවරණය කළා තියෙන්නේ. දැන් මාවා, තුල් සහ පැකට් කළ පුවක් පාසල් දරුවන් අතර ප්‍රචලිත වෙමින් පවතිනවා. දැන් ඒ බව සිදු කළ සමීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. මේ නිසා තමයි මුකපිලිකා වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නවතම දත්තවලට අනුව 2022 වසරේදී මුකපිලිකා රෝගීන් 3800 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඉන් 3000ක් පිරිමි පුද්ගලයන් බවත් අනාවරණය වෙලා තියෙනවා. ඉතින් සමාජගත මුකපිලිකා රෝගීගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක ඇති බව තමයි ජාතික පිළිකා මර්ධන වැඩසටහන සඳහන් කරන්නේ. බුලත් විට මත්පැන්, සිගරට් සහ මුකපිලිකාවට ප්‍රධාන හේතු හැටියට තහවුරු කරගෙන තියෙනවා. දුම්කලවල පිළිකාකාරක 28ක්ද, පැකට් කළ පුවක්වල පිළිකාකාරක 4ක්ද අඩංගු බව සිදු කළ පරිදේශනවලදී තහවුරු වෙලා තියෙනවා. පෙදරේරුවන්, වතුකම්කරුවන්, දීවරයින්, කම්කරුවන් කාලය නිකරුණේ ගත කරන්නන් අතර මුකපිලිකාව පැතිර යාමේ අවධානම හඳුනාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රතු ලප, සුදු ලප මේ මුකයේ හටගෙන තියෙනවා නම් වහම තමන්ට ආසන්න රෝහලකට ගිහිල්ලා වෛද්‍ය සහායනයට යොමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ලෙස තමයි ජාතික පිළිකා මර්ධන වැඩසටහන අවධාරණය කරන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 45යි. ආචාර්ය පූජ්‍ය ඕමල්පී සෝභිත හිමි ශ්‍රී ලංකා රාමාංජන් මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් ඉල්ලා අස්සලා තියෙනවා. ඉතින් දැන් මෙහෙම ඉල්ලා අස්සෙන්න හේතුව කුමක්ද? ඒ පිළිබඳව කල්පනා කරන ඇති 2012 වසරේ සිට මේ දක්වා වසර 14ක් තිස්සේ දන ලද එම සංඝනායක ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය 11 වෙනි දින මාතර සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පැවති ඒ නිකායේ දකුණු පළාත් මහසංඝ සභාව අවස්ථාවේදී සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඕමල්පේ හිමියන් සඳහන් කරන්නේ නායක පදවියක් යනු ජීවිත කාලය පුරාම දැරිය යුතු ගෞරව නාමයක් නොවිය යුතු බවයි. සෑම නායක පදවියක් සඳහාම සීමිත කාල සීමාවක් තිබිය යුතුයි. එම සීමිත කාලය තුළ තම වගකීම් මැනවින් ඉටුකර තවත් වික්ත ප්‍රතිබල සුදුසු භික්ෂුන් වහන්සේ නමකට අවස්ථාව ලබා දිය යුතුයි. එයනුවන් තවත් නවකයන්ට, විශේෂයෙන්ම තරුණ යතිවරුන්ට සාසනික අවස්ථා හිමිවනු ඇතැයි කියලා තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

වෛද්‍ය හිඟයක් පැවතීම හා වෛද්‍ය ස්ථාන මාරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් රෝහල් පද්ධති තුල අර්බුද රැසක් මතු ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සම්දානීය සඳහන් කරනවා කියලා තමයි දිවයින මුල්පිටුව තොරතුරු රැගෙන ඉන්නේ.

0: වෙලාව උදැසන 6:52.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: සතියක් ලක්.

0: යලකන්නේ වී මිලද ගැනීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක රැසක සාර්ථකව සිදු කරමින් පවතින මේ තත්ත්වය පවතිද්දී ගොවි ජනතාව සහ ගොවි ගැටලු දේශපාලනීකරණය කරමින් විපක්ෂයේ කණ්ඩායම් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා මයිංගණයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළා. මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: තොර විපක්ෂ බලාපොරොත්තු වන දෙවන්ත පොහොරේ ගියා. හැබැයි අපි මේ පොහොරේ ගියේ නිර්මාණය වෙන්න දුන්නේ නැහැ. මේ ප්‍රතිශත හැම ගොවියටම අවශ්‍ය පොහොර ටික අපිට දෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඊළඟ මහ කන්නට අවශ්‍ය පොහොර ප්‍රමාණයත් මේ වට අපි ලංකාවට ආනයනය කරමින් ඉන්නවා. සමහර ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. ඒ නිසා ඊළඟ මහ කන්නෙත් අපි මේ පොහොරේ ගිය ඇති වෙන්නට තියන්නේ අපි. හැබැයි දැන් විපක්ෂයේ තමන්ගේ නොහැකියාව වහගන්න ගොවියන් පාවිච්චි කරමින් ඉන්නවා. ඒ සඳහා ඇතම් ගොවි සංවිධාන සභාපතිවරු උඩගෙඩි දෙන බව අපි දන්නවා. හැබැයි ඔබගේ හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න. දැන් මේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ගොයන් කැපෙන්නේ නැති කාරක රටක උද්ඝෝෂණය කරා නම් වී මිලදී ගනියු කියලා ඒ උද්ඝෝෂණය කරමේ අපේ රටේ ගොවියගෙන් ගත්ත වී ටික ඇතම් මුදලාලි ළඟ තීරකොට ඒ වී ටික මිලදී ගන්න කියලා උද්ඝෝෂණය කරපු මෙහෙව්වනම් ඒ මෙහෙව්වේ මේ විපක්ෂය අපි මාස 18ක් ඇතුළත වී ගබඩා 256ක් ප්‍රසංසකණය කරා. ඉතින් දැන් මේ අවුරුද්දේ අපි ගොවියන්ගේ වී මිලදී ගැනීම සඳහා රජයේ විසින් රුපියල් කෝටි 600ක් වෙන් කරලා තියෙනවා.
0: වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් අනුරාධපුරයේදී පැවති උත්සවයකින් අනතුරුව මෙන්න මේ විදිහට අදහස් එකතු කළේ.
2: වී මිලදී ගන්න වැඩේට අදාළව ඉතිහාසයේ වැඩිම වී මිලදී ගැනීම වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙන 2026 අවදි ආණ්ඩුව. මේට කලින් මේ අම්මලා තාත්තලා අහලා තියෙනවා මිලියන 16000ක් කෝටි 1600ක් වී මිලදී ගන්න රජයක් වෙන් කරා කියලා. මේ අවුරුද්දේ මහ කන්නට කෝටි 10 මිලියන 10000ක් වෙන් කරා. දැන් මේ යල් කන්නට මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. දැන් අපි වී ගන්න පටන් ගත්තා. දැන් එතකොට රුපියල් 90ට 85ට බහැපු වී දැන් වී අලෙවි මණ්ඩලේ රුපියල් 120ට මිලියන ගන්න පටන් අරන් තියෙනවා. සුදු සහ රතු නාඩු වර්ග තියෙනවා 180ක් විතර ඔක්කොම. අනිත් සම්බා කීරි සම්බා දෙක තියෙනවා 115කට ආසන්න ප්‍රමාණය. අනිත් ඔක්කොම තියෙන්නේ 105ටත් අඩුවේ. හැබැයි පරිභෝජනය ගත්තාම කීරි සම්බා සඳහා ඉල්ලුම තියෙනවා 115ක්. ඒ නිසා තමයි එතන මේක නිසා වෙළඳපළ ඇතුළ මේ හිගයට උත්තරයක් හොයන්න ඕනේ.

0: taşıma paha. Anı tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN.
2: Satyagı Lakana.
3: Morning News Alert.
4: සෙමට සමාන අවස්ථා හිමිවන අන්තර්කරණීය වූ සමාජයක් බිහි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත් කරමින් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ඉදිකල ශ්‍රී ලංකාවේ පළමු කුසලතා සංවර්ධන දිවාසුරක මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නඩූතු ග්‍රාම නිලධාරී වසමේ 17 වෙනිදා ග්‍රාම සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස සහ විදේශ කටයුතු විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා කියලා තමයි සිළුමිණ වාර්තා කරන්නේ. මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%කට වකුගඩු රෝගයේ පවතින බව විශේෂඥ වෛද්‍ය අනූපමාද සිල්වා මහත්මිය සඳහන් කළා. වකුගඩු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බව පෙන්වා දෙමින් මෙන්න මේ විදිහේ කතාවක් කිව්වේ.
5: 10%ක් පමණ වැඩිහිටි ජනතාවගෙන් ලංකාවේ වකුගඩු රෝගය තියෙන. නමුත් දැනට සොයාගෙන නැති වකුගඩු රෝගීන් අසීමිත සංඛ්‍යාවක් ඉන්නවා. යම් දවසක දැන් ඉන්න 10% කියන වකුගඩු රෝගීන් සංඛ්‍යාව 30-40 දක්වා යාමේ අවධානමක අපි ඉන්නේ දැන්. වකුගඩු රෝගීන් සීඝ්‍රයෙන් වැඩිවීමට හේතු සාධක විදිහට දියවැඩියාව අංක 1, දෙවනුව අධික රුධිර පීඩනය, තෙවනුව හෘද ආබාධ, ඊට පස්සේ කියන්න පුළුවන් වසවිස ශරීරගත වීම, CKDU කියන ලෙඩේ, ඒකටත් වසවිස සම්බන්ධයි කෘෂිකර්මයන්ත් එක්ක ඈදෙන දෙයක්. නමුත් දැන් CKDX කියන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ හේතු සාධක නැහැ. නමුත් ඒකලන් ඉන්න සමාජයේ හැමතැනම විසිරීලා. රෝගීන් මේ කොළඹ අවට ප්‍රදේශවල වලින් තරුණ ළමයි එහෙම හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ හේතු සාධක විදියට එහෙම නැත්නම් ඔය කාය වර්ගදක දේවල්, හම පාට වෙන දේවල් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍ය ගත බව තියෙනවා.

0: Radio ITN ratata waga kiyana radio morning news alert cartoons
1: zilumine patriye anjana kito cartoon e yoshita allen watu ayakut aran ඒ කාලේ ලොකු පඩියක් ගන්න ජොබ් එකක් කරන්න ඇති නේද? එහෙම තමයි ප්‍රශ්න කරන්නේ. අංජන ගේටෝ කාටුනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර සතියන්තයක්. වෙලාව උදැසන 7:00.

0: ஹை வான் வாசனம் சுதர்சன குதை ஹதரை வினாடி ஹதரை வெலாம் குட் மார்னிங் ரணில்.
1: குட் மார்னிங் சுதர்சன கே மோட்டம சத்திய கலாக்கண்ட விபட்டங்க நஹதனி மீ அத இரித தவசக் நீ தென் இரித தவசே முதுசங்க மீ ஹமோகேம தீனவா வெனம ஷெட்யூல் லேக கே கேன் தென் சாமானிங் தவஸ் ஹதம் வெடகரன கெனிக் எருனஹம சத்திய வென தவஸ் வல்ட வடா இரித தவசே வென தீன தர்ஷனே நத்தம் வென கால சதஹனக் தீனவா ஹுகக் கயட.
0: ඉතින් මේ ඒ කාල සටහන ගොඩාක් වෙලාවට තියෙන තමන්ගේ සුඛෝපභෝගී භාවය වෙනුවෙන්. හරි.
1: ඔව් ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් එක.
0: ඔව්. ඉතින් එහෙම තමයි ජීවිතේ කෙනෙක් කම්ෆර්ටබල් වෙන්න ඕනේ. තමන් ජීවත් වෙන වටපිටාව තමන්ට ගැළපෙන විදිහට ගොඩනගා ගන්න. සමහර වෙලාවට අපි හිතනවා අපි ඉන්නේ කම්ෆර්ටබල් සෝන් එක කියලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හරිද? මං කියන්නේ ඕනෙම කට්ටක් කම්ෆර්ටබල් කරගන්න පුළුවන් ඔබටම තමයි සුවපහසු කලාපයක් බවට පත් කරගන්න පුළුවන් ඔබට. සමහර මිනිස්සු අර නැති බණීම කියකින් ඕනේ. අනේ මන් දන්නේ කාපු කාලයක් මතක නැහැ, ගමනක් ගියපු කාලයක් මතක නැහැ, මට නම් තේරෙන්නේ නැහැ, කිසිම සතුටක් නැහැ. දැන් ඔය කියන හැමදේම අපි නෑ නෑ නෑ කියන වයිබ් එකෙන් එළියට අවිලා ඕනෙම දුෂ්කර කටුක දැනග අපිට මේ බොහොම ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන මිනිස්සු ඕන තරම් මේ මහ පොළොවේ ඉන්නවරනේ. අපි අර කතාවට කියන්නේ දේවි දැක්කත් නොමැති කතරෙත් පතොක්මල් නම් පිපෙනවා කියලා. දරා ගන්න පුළුවන් මිනිස්සු බොහොම ලස්සනට හිනා වෙලා ජීවිතේ ඉස්සරහට යනවා. ඔබ වටා පිටාවේ තියෙන ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව බොහොම සුඛෝපභෝගී සුවපහසු කලාපයක් බවට පත් කර ගන්න පුළුවන් ඔබට. ඒකට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ජීවිතේ පටන් ගන්නේ බය අවසන් වෙන තැනින්. මේක නිකන් ඔබට එකපාර නොවැටෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ පටන් ගන්න බිය අවසන් වන තැනින් කියන කාරණය ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්නකෝ. දැන් අපි දන්නවා සිංහෙක් කියලා කියන්නේ ගැලේ ඉන්න රජුරෝ. එහෙම නැත්නම් අනිත් සත්තු ඔක්කොම බයයිනේ මෙයාට. හරි. මම දැකපු ලස්සන වීඩියෝ එකක් මම ඊයේ බ්‍රෑ හිතුව මේක කියන්න ඕනි කියලා. ඉතින් මේ සෝෂල් මීඩියා වල තිබුණු මේ සිංහයා මේ ගවරලා කෙලෝගෙන එනවා. හරි. ගවය ටික දුවගෙන දුවගෙන දුවගෙන එනවා පණ බේර ගන්න. ගිහිල්ලා එක තැනකදී මේක ගවයෙක්. හරි. කුළුහරකෙක් නතර වෙලා අනිත් පැත්ත හැරෙනවා. විශ්වාස කරන්න. ඒ ගත්ත නායකත්වයත් එක්ක අනිත් සම්පූර්ණ ගවරලේ ගවයු ටික දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන සිංහයා. මං කියන්නේ ජීවිතේ පටන් ගන්නේ අන්න එහෙම බය නැතිකම දැනි. අපි හුඟාක් දේවල් වලට බය වෙලා ජීවත් වෙන්නේ. කාටවත් බයි කාටවත් උණු විදියට ජීවත් වෙන්න ඕනේ නැහැ නේ. අපි හරිදී හරියට කරලා හරි විදියට ජීවත් වෙමු. ඒක තමයි වෙන්න ඕනේ. එහෙනම් ජයග්‍රහී සුබ දවසක් සුබ ආරම්භයක්.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: සක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 1.76

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
3: ලඛන මොමලින් ඒසල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සතියක ලක්හඬ.

0: හතයි විනාඩි 23යි වෙලාව. මොකද වෙන්නේ රණිල්?
1: දැන් හුඟක් දෙනෙක් ලෝකේ වැඩිම අවධානය දිනාගත් ක්‍රීඩා පිළිබඳව කතා වෙනවා නේ. එතකොට දැන් මේ ගැන කතා කරනකොට මදුශංක දැන් අද පාන්දර කියන්නේ හෙට එළිවෙන්න තමයි අවසන් මහා සටන තියෙන්නේ.
0: අවසන් මහා සටන ෆුට්බෝල් තරගාවලියේ විපායගෙනේ.
1: ඔව්. එතකොට දැන් මේකෙන් තමයි ලෝකෙම බලාගෙන ඉන්නේ. හැබැයි දැන් මේ පැවැත්වුණු තරගයේ එහෙමත් නැත්නම් ලෝක කුසලාන් තරගාවලියේ තුන්වෙනි ස්ථානය සඳහා පැවැත්වුණු තරගය ඔබ දන්නවා මේ ප්‍රංශය 6-4 ලෙස පරාජය කරමින් එංගලන්තය තමයි තෙවන ස්ථානය දිනාගත්තේ. දැන් මේ පාපන්දු ඉතිහාසයේ එංගලන්තය තමන්ගේ ස්ථානය ළඟටම තහවුරු කරගන්නට සමත් වුණු අවස්ථාවක් විදිහට අපිට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. දැන් හෙට තමයි කියන්නේ අද රාත්‍රියේ තමයි මදුශංක මේ තියෙන අවසන් මහා තරඟේ තියෙන. ඔබ දන්නවද මේකේ ටිකට් පත් ගැන ලෝකෙ විවිධ කටකතා
0: යන්නේ.
1: කටකතා කියන්නේ ඇත්තටම මේ ඉතාම සුපිරි ඉලකට තමයි මේ ටිකට් පත් අලවි වෙන්නේ. ඉතින් ඒ ගැන ලෝකෙම කතා වෙනවා. කියන්නේ බලපුලුවන්කාරයන්ට එහෙමත් නැත්නම් ලෝකේ තියෙන ඉතාම සුපිරි ගණේ මිනිස්සුන්ට තමයි මේක බලන්න පුළුවන් වෙන්නේ කියලා දැන්ට ලෝකේ හිතෙන්න. කියන්නේ හැමෝටම මේක බලන්න බැහැ මොන සංකම් පිටින්නට ගිහිල්ලා
0: මේක වෙන ක්ලාස් එකක් මේන්ටේන් කරන අයට නේද? FIFA බලන්න අපි යාගෙනක ගැම්මෙන් කියන්න පුළුවන්, සෝෂල් මීඩියා වල දාන්න පුළුවන්, එහෙම එකක් නෙතින්. දැන් අපි සාමාන්‍ය මැච් එකක් නේ, ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා කිව්වත් අපි පොඩ්ඩක් ගිහිල්ලා ටිකට් එකක් අරගෙන කොහොම හරි නේ මැච් එක බලලා අන්තිමට ඉතින් ෆොටෝස් ටිකක් දාලා එහෙම

0: වෙන දවසක් බවට පත් වෙයි. මොකද මේ සැරේ FIFA එක ඇතුලේ මහා දෙවන්ත චරිත කඩාවට එන නේද, අලුත් චරිත ඉහළට එන. එහෙම ප්‍රී ෆුට්බෝල් කලාවේ විප්ලවයක් එක්ක තමයි මේ වර තරගාවලිය ක්‍රියාත්මක වුණේ.
1: අපිට හිතුණා හැමෝම දැන් මේ තරඟ ගැන කියනවා, ක්‍රිකට් ගැන කියනවා, මොකද මේ FIFA කියන්නේ කියන එක ගැන පොඩ්ඩක් හොයලවල්. 1904 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවර තමයි මේ FIFA හැමත ෆෙඩරේෂන් එක ආරම්භ කරන්නේ, ෆුට්බෝල් ඇසෝසියේෂන් එක. ඉතින් සමාජික රටවල් 211ක පාපන්දු සංගම් මේක සමාජිකත්වය දරනවා. ඉතින් FIFA තමයි පාපන්දු ක්‍රීඩාවට දාලා සෙල්ම මූලික කටයුතු පාලනය කරනු ලබන්නේ. කියන්නේ ලෝ විශාලතම ක්‍රීඩාවල කියන්නේ මේ FIFA කී ලෝක කුසලානිය, එහෙම නැත්නම් පිරිමි ලෝක කුසලානිය, ඊට පස්සේ කාන්තා ලෝක කුසලානිය, වයස අවුරුදු 20-15 සහ 17-15 ජාත්‍යන්තර තරගාවලි සංවිධානය කරන එක තමයි FIFA වලට පැවරලා තියෙන කාර්යභාරය සහ පාපන්දු ක්‍රීඩාවේ නීති රීති පද්ධතිය පවත්වාගෙන යාම සහ ඒවා ලෝභුරා ක්‍රියාත්මක කිරීමත් මේ FIFA වලට පැවරුණු කාර්යභාරයක්. එතකොට දැන් මේ ලෝක කුසලානි ගැන කතා කරනෝනේ අපි හැමතිස්සෙම. 1930 වසරේ ප්‍රථම වරට ලෝක කුසලාන් තරගාවලිය ආරම්භ වුණා. ඒක වසර 4කට වරක් තමයි පැවැත්වෙන්නේ. ඉතින් FIFA හි උත්තරීතර ආයතනය කියන්නේ FIFA කොංග්‍රසයේ අපන් සභාපතිවරයා ජානින් ෆෙට්නෝ කටයුතු කරනවා මේ FIFA ලෝක කුසලානිය වෙනුවෙන්. ඉතින් අද තරගය ගැන කතා කරනකොට යුරෝපීය ශූරයන් වන ස්පාඤ්ඤ, යුරෝපීය ශූරයන් තමයි ස්පාඤ්ඤ, ඊට පස්සේ දකුණු ඇමරිකානු ශූරයන් වගේම වත්මන් ලෝක ශූරයන් වන ආජන්ටිනාව අතර තමයි මේ තීරණාත්මක තරගය පැවැත්වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සී හිපීදී මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ තමයි මේ තරගය පැවැත්වෙන්නේ. ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට කලාපීය ශූරයන් දෙදෙනෙකු අවසන් මහා තරගයකදී එකිනෙකා හමු වීම තමයි මේ තරගයේ තියෙන සුවිශේෂීත්වය. ඉතින් ආජන්ටිනාවට තියෙනවා දුර්ලභ අවස්ථාවක් මදුසංග. ඒක තමයි පිට දෙවරක් ලෝක කුසලානේ දිනාගත් තෙවන රට බවට පත් වෙන්න හැකියාව දිනවා ලයනල් මෙසි. නැත්නම් ලියනෝල් මෙසි තම ජාත්‍යන්තර ක්‍රිකට් මේ ක්‍රීඩා දිවියේ අමරණීය සම්දිස්ථානයක් කරා මේ තරගයත් එක්ක යනවා. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවේ ලෙජන්ඩ් අපි දන්න පෘතුගාලය ගැන කතා කරනකොට ක්‍රිස්තියානු රොනල්ඩෝ ගැන කතා කරා, ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් කතා කරා. ඒ වගේම ලියනෝල් මෙසිට මේක දයෝපගත තරගයක් වෙනවා නොඅනුමානයි.
0: ෆුට්බෝල් උණුසුම විඳගැනිමින් ඉන්න කාලයක් දැන්. අර ඒ සීසන් එකට අපි ඒ ඉවෙන්ට් එකත් එක්කලා සෙට් වෙන පුරුද්දක් අපිට තියෙනවනේ රනිල්. දැන් වෙනදාට අපි වර්ල්ඩ් කප් එක ක්‍රිකට් පටන් ගන්නකොට කොල්ල කුරුට්ට ඔක්කොම පුළු පුළුවන් හැම තැනකම ක්‍රිකට් මැච් පටන් ගන්නවා. හරි, දැන් මේ දවස්වල මේ ගම වෙන්න පුළුවන්, වෙල්දෙනිවල වෙන්න පුළුවන් තැන තැන පොඩි නේද දරුබඩව ටික තරුණයෝ ටික එකතුලා ෆුට්බෝල් ගහන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රීඩාව කියලා කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය එකක්. හරි, ක්‍රීඩාව කියලා කියන වෙන ෆැෂන් එකක්. ඉතින් අපි අර නේද ඇඳුම් බැලඳුම් වලින් ෆැෂන් කරන වගේම ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න පොඩ්ඩක් මොනහරි ස්පෝර්ට් එකක ඉන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් ඔය ආදරය කරන ෆුට්බෝල් කිරුළ මේ සරි කාට හිමි වේද කියලා දැනගන්න දිගටම අපිත් එක්ක දෙලන විශේෂයෙන් ෆුට්බෝල් කලාවේ රජුරු ගැන දැන් අද ෆිල්ම් එකක් යනවා. ඒ ගැන තමයි කියන්නේ.

0: దేహత వినడి తీస్తున్నాయి. ఏదో శుభ మిలిదీగత్ ఏ రాత్రి దినుమ దినద్ద జాతికల త్రయ మండలే త్రయ పత్తులు జాగ్రహి ప్రతిభాలి అభిబలాన్ని ఉండనని
1: ജോലിമാസെ ദഹാരവിന് സെൻസുറാദേക്കന് ഈ ദിവസം ദിനും മെന്ന് പുജാതികൾ ഉത്രൈ മണ്ഡലിൽ ഉത്രൈ വിളിച്ച് ആഗ്രഹി പ്രതിഫല അപ്പി ഒബട്ട കിയാൻ അപ്പി മഹാജന സമ്പത്തിൻ പട്ടംഗമു കെ ഇംഗ്ലീഷ് അക്ഷരയെ വാസനാവാന്താങ്ക് ഹത്ത് ഹത്തറ് നവയ പഹ ബിന്ദുവ ദേക്ക് കെ ഹത്ത് ഹത്തറ് നവയ പഹ ബിന്ദുവ ദേക്ക് ഗവിശത്തിൽ ഉത്രൈ എക്സ് ഇംഗ്ലീഷ് അക്ഷരയെ വാസനാവാന്താങ്ക് പണസായ ഹെട്ടേക്ക് ഹെട്ടപഹ ഹെത്ത അട്ട് എക്സ് പണസായ හැටේක හැටපහ සහ හැත්තාට මෙගාපවල උතරයේ කේ ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකයක 21 වාසනාවන්ත අංක 733 41 සහ 49 කේ ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාදාංකයක 21 වාසනාවන්ත අංක 733 41 49 දන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 10 36 64 සහ 70 සී ඉංග්‍රීසි අක්ෂරය දන නිදානේ වාසනාවන්ත අංක 10 36 64 සහ 70 හඳහනේ උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56 උෂ්චික ලග්නයේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56 අද සම්පත ලොතරැයි අංක රටාව මහජන සම්පත ලොතරැයි අංක රටාවෙන්නේ හැදෙන්නේ අද සම්පත ලොතරැයි අංක රටාව 02 පළවෙනි අංක 2 ඊගාවක 5 02 දෙවෙනි අංක 3 හතරවෙනි අංක මේ තුන්වෙනි අංක 3 සහ ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ 95.2 කි නවය පහ බිඳුව දෙක කී එන්එල්බි ජයලොතරයේ බී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්තක 1551 1551 සුබ දවසක් ලොතරයේ තුලා ලග්නයේ වාසනාවන්තක 512 සහ 63 තුලා ලග්නයේ 512 63 තමයි වාසනාවන්තක විශේෂ අංකයේ 4147 විශේෂ අංකයේ 4147 ඉතින් සුබ දවසක් ලොතරයේ රන්කාසි ගොවිසත ලොතරයේ සුපිරිතයාගේ මහජන සම්පත දන නිදානේ මෙගා පව වැඩිම ජයමල්ල තියෙන අද මෙගාපවල උතරයි. ඉතින් අද ජයමල්ල වැඩි මේ හැම ලොතරයි එකම. ඉතින් ඔබට පුළුවන් වැඩි වැඩියෙන් මේ ටිකට්පත් මිලදී අරගෙන ඔබේ වාසනාව ළඟා කරගන්න.
0: අද ප්‍රශ්නයක් අහන්නේ නැද්ද කියලා ඒක ප්‍රශ්නයක් කරගෙන ගොඩක් අය අපිට මෙසේජ් කළා.
1: ඔව් එහුවේ නැත්තේ කියලාත් එහුවනේ.
0: ඊයේ පොඩි වෙන වැඩක් සිද්ධ වුණා. ලබන සතියේ ඉඳන් අපි රේඩියෝ මැගසින් එකක් විදිහට තමයි උදේ පාන්දර වමුණ ගෙහෙන්නේ. හැම පැත්තෙම සෙග්මන්ට්ස් ගොඩක් එක්ක.
1: ඔව් විදේශ විත්ති අහන්න පුළුවන් සෙනසුරාද දවසේ 7 ඉඳන් 8 වෙනකම්. ඒ වගේම ඉද දවසේ අලුත්ම ඉන්ෆෝටේට්මන්ට් ඇතුළත් රේඩියෝ මැගසින් එකක් අපි පටන් ගන්නවා. ඔයාට ලෝකේ තියෙන සහ ධාම විශේෂ විනෝදාත්මක සහ තොරතුරු මේ සියල්ල බෙදා ගන්න.
0: රයිට්. අද ප්‍රශ්නේ අපි මෙන්න මේ විදියට අහන්නේ. දැන් අද ඉරිදු දවසක්නේ. හරි. අද ඉරිදු දවසක්. අද මාසයේක පළවෙනි ඉරිදා නම් මේ මාසේ අවසාන වෙන්නෙත් ඉරිදු දවසක නම් මාසයට තියෙන්න පුළුවන් දින ගණන කීයද කියලා තමයි අපි අහන්නේ. යම් මාසයක පළමු දිනේ සහ අවසාන දිනේ යන දෙකම ඉරිදා දින වල යෙදিলা තියෙනවා නම් මේ මාසයට තිබිය හැකි දින ගණන කීයද? පුළුවන් නම් ඒ උත්තරේ හොයාගෙන ඉක්මනටම ඔබේ නවගම සටහන් කරන්න.
1: මාසවල නමකුත් තියෙනවා. ඒතකොට ඒ නම කිව්වත් හරි.
0: හරි. ඉතින්
1: ඒක විශේෂ මාසයක් වෙන්න පුළුවන්.
0: වෙන්නත් පුළුවන් ඒක අපි දන්නේ නැහැ. ඒකේ උත්තරේ හොයාගන්න ඕන වා පොඩ්ඩක් try කරලා. නේ. ඔන්න අපිට උත්තරේ කියන්න පුළුවන් මාට ප්‍රශ්න හදාගන්න.
1: හරි ලේසි. උත්තර තියෙන්නේ මොන ක්‍රමයකට බලවත් උත්තර හතරයි. ඒ උත්තර හතරෙන් එකක් තමයි එන්නේ. හරි. මේ ඉතින් ඒක ඔයා බලන්න. දින ගණන කියන්නකෝ. දින ගණන අංකයක් විදියට කිව්වනම් හරි.
0: හරි. ඒ කියන්නේ මාසේ පළවෙනි දත් ඉරිදු දවසක්, මාසේ අන්තිම දවසක් ඉරිදු දවසක් නම් ඒ මාසෙල දින කීයක් තියෙනවද කියලා තමයි අපි අහන්නේ. ඉක්මනටම උත්තරේ හොයාගෙන ගෙදර කැත්තේ දැන් ලහි ලහියේ නේද? අනේ උගත් මහ ලොකු ගේමක්ද 31යි 30යි. ඈ ഉദയ 7:37

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: දශකගත ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලේ.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ටේකියා සුරකින් මගතොට
4: ප්‍රශ්නයක් තියෙනවනම් ඒ ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. සමහර විටපත් අපි හරි උත්තරේ හොයාගන්න බැරුව මේ පොඩ්ඩක් පටලගෙන වැරදි උත්තරයක් හරි කියලා හිතන්නත් පුළුවන්. ඒ වැරදි උත්තරයක් සමාජයට දෙන්න කලින් තර්ක කරන්න පවුලේ හැමෝට මේක තුල නෑනේ අප්පච්චි, එහෙම වෙන්න බෑනේ කියලා පොඩි දරුවටත් කියන්න නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් උනේ. තව වයිෆ්ටත් කියන්න බුලංගන නෑ හස්බන්ඩ් එහෙම නෙමෙයි, ඕක වාට පොඩ්ඩක් වැරදි. ඒතර හස්බන්ඩ් කියන්නේ මේ පෙන්නදු ඉන්නෝ මේකට උත්තරේ. ඉතින් ඔය සාමාන්‍ය සංවාදනය ගෙදර ඇතුලේ ඒ සංවාදයේම අපි නිකන් තේකෝප්පිට එතකොට පරිබුද්ධි ලුණු ටිකට නේද කිරි ටිකක් මදි මේකට, මේ කහට වැඩි සීනි වැඩි කියලා ගිය සංවාද වෙනකොට අලුත් සංවාදයක් අපි උදේ පාන්දර ඔබට දීලා දිනවා. අපි මුංජි ප්‍රශ්නයක් දෙනවා පවුල හැමෝටම මේක තුළ විසඳන්න. රනිල් ප්‍රශ්න බඩ මතක් කළෙමුද?
5: ඔව්, අපි ඇහුවේ මේ පළවෙනිදත් ඉරිදා යෙදෙන මාසේ අන්තිම දවසේ ඉරිදා යෙදෙන
4: මාසයක
5: දින ගණන මොකක්ද කියලා.
4: රයිට්. මාසේ පළවෙනිදා ඉරිදාවක් වෙන්න ඕනේ, මාසේ අන්තිම දවසත් ඉරිදාවක් වෙන්න ඕනේ. එතකොට මාසෙට දින ගණන කීයද කියලා තමයි අපි අහන්නේ. හැම මාසෙක දින ගණන කීයද කියලා අහන්නේ. උත්තර හිතා ගන්න බැරි තරම් කන්දරාවක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරය ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. කොහොමද උත්තරේ එවන්න ඕනේ?
5: ඔව්, අපිට WhatsApp મેસેජ් එකක් ඔයා එවන්න ඕනේ. 0703939537 WhatsApp મેસેජ් එක එවන්න ඕනේ. 0703939537. එහෙම එවුවාට කට්ටියක් ඉන්නවා. මේ කියන්නේ කට්ටියකෙන් දැන් මුල දැන් තරහ වෙන්න එපා. ඊට පස්සේ උත්තර මෙච්චර ඇවිල්ලා තියෙනවා. ඒක අපේ නම් කිව්වේ නැත්තේ කියලා. දැන් අපිට උඩටම තියෙන ටික තමයි කියන්නේ.
4: මුලින්ම තියෙන කීපයක් අපි මතක් කළේ.
5: ඒක තමයි කියන්නේ. මහියංගනේ ආනන්ද, ඉංග්‍රී ගංගුලල්, ඊට පස්සේ මේ අපේ ආයතනයේ යාළුවෝ කියන කොයි වෙලෙත්
4: දමිත් අයියා
5: දමිත් කුමාරගේ වෙලා තියෙනවා, මාතලේ ජයන්ති වෙලා තියෙනවා, එතකොට අංජලි ගලේ වෙල, අගලවත්තේ දහම්දි, ඊට පස්සේ අනුරාධපුරේ ජිනේෂ්, හැලීගොඩ සුජීව, ඊට පස්සේ අයිරංගනේ විතාන හොරණ, ඊට පස්සේ වසන්ති කෑගල්ල, ඊට පස්සේ චමිලා හංගුරංකේත, ඔහොමම යාළුවෝ ගොඩක්, සුජිත් විජේසූරිය ඇහැලියගොඩ, ඔහොමම යාළුවෝ ගොඩක් කියලා තියෙනවා. තව ගොඩක් අය ඉන්නවා. හැබැයි දැන් අපි ඔක දැන් කවුද මේ ශිකා කඩුවෙලින් ඉවල තියෙනවා. හරි, ඔහොම යාළුවෝ ගොඩක් ඉවනවා. හරි, දැන් මුළුමුළු ඉන්න කට්ටිය තමයි කිව්වේ පොඩි මොටිවේෂන් එකක් දෙන්න එපැනේ. අපි යාළුවෝ ගොඩක් අහගෙන මොකද උදේට සින්දු ඉල්ලන්න බැහැනේ වාට. ඉතින් ඒ අතරේ මේ තව විනාඩි 10කින් අපි කතා කරනවා ලංකාවේ මේ වෙනකොට මේ අපිට පේන්න නැති ව්‍යසනයක්. පේන්නේ නැහැ.
4: නෑ, පේනවා. පේන්නේ නැහැ වගේ අපි ඉන්නවා. හරි, ඒක මහ ව්‍යසනයක් කියලා අපි නොදැන ඒ ව්‍යසනේ ඒ විදිහටම ඉස්සරහට යන්න ගලාගෙන යන දීලා බලාගෙන ඉන්න සමහරලාට නීතිය අත් බැඳගෙන ඉන්නවද කියලා අපිට හිතෙන තරමට මේක ව්‍යසනයක්. මොකක්ද කියලා අපි නොකියමු. හරියට මුදියටට අපි කියන්නම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මේ සංවාදයේ මහජනතාව වෙනුවෙන් විවෘතයි සර්චුලයිට් සමාජයේ ගතිකව තුල අපි අද කතා කරනවා. අපි හැමෝටම දැනුණු මාතෘකාවක්. අපි ඒක බරසාරයි කියලා නොහිතපු, හැබැයි ඇත්තරම මහ ව්‍යසනයක් අපි රැඳෙනවා කියන කාරණේ පැහැදිලි. ඒ නිසා මේ සංවාදයේ කොටස් කරවන්න වෙන අපි ඔබට ආරාධනා කරනවා. ඉක්මනටම නමගම සටහන් කළා, අදාළ පිළිතුරු සටහන් කළා 0703939537 කියන අපේ අංකයට WhatsApp කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම දැන් මේ රනිල් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් හුඟක් අය සතියට අවශ්‍ය කරන බඩු බාහිරාදී මිලදී ගන්න, ගෙදරට අවශ්‍ය දේවල් ටික මිලදී ගන්න, නෑදෑ ගමනක් ගන්න පාවිච්චි කරන දවස තමයි සෙනසුරාදා සහ ඉරිදා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට සෙනසුරාදත් අඩුම ධර්මයේ ඕටි එකකට හරි රස්සාවට යන්න සිද්ධ වෙනවා නම් ඉරිදා දවස තමයි බොහෝ දෙනෙක් තමන්ගේ නිදහස් දිනයේ විවේක දිනයේ විදිහට පවත්වගෙන යන්නේ. අද වැඩ රාජකාරී කන්දරාවක් තියෙනවා. ඒ වැඩ රාජකාරී කන්දරාව ඇතුලේ අපි කොහොම කොහොම හරි අපේ වැඩ ටික පිළිවෙලට කරගන්න ඕනේ. එහෙම නැත්නම් ලබන සුමාන, එහෙම නැත්නම් ඒ කියන්නේ හෙටින් ආරම්භ වෙන සතිය තවුල් වෙනවනේ. දැන් අද දවසේ දින වැඩ ටික නිකන් plan කරලා බලන්නකො. එකක් තමයි ගෙදරට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ නෑදෑ ගමනක් එහෙම යන්න තියෙනවා නම් ඒ ගමන් බිමන් ටික අම්මලා අප්පච්චිලා බලන්න යන වැඩ ටික කරන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගේ දහම් පාසල් කටයුතු පන්ති මේ වගේ දේවල් ටික හරියට කළමනාකරණය කරගන්න ඕනේ. ඊට පස්සේ දරුවන්ගේ ගෙදර අයගේ තමන් වැඩට යනවා නම් ඒ අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික හොදන්න ඕනේ. ඒවා වේලා ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් නවතින්න බෑ. සතියේම අපි විදුලි බිල අඩු කරන්න සුරකිමු ලංකා ජාතික වැඩපිළිවෙල එකතු වෙමු එළිය දෙමු. හරි, එතකොට අපි පොඩි සැලැස්මක් එක්කන යන්නේ ගයක් වුණාම සතියේ හැම දවසකම උදේට අයන් කරන්න ඒ පුරුද්දෙන් අපිට නෑ. අපි සතියේ අවශ්‍ය කරන ඇඳුම් ටික ගෙදර හැමෝගේම ඇඳුම් පැළඳුම් ටික අවශ්‍ය දේවල් ටික එකවර අයන් කරලා තියාගන්න. එතකොට හරි ලේසි. ඉතින් මෙහෙම මේ වැඩ ටික හරියටම කරන්න නම් උදේ පාන්දර ඔයා හොඳ ජවයකින් අවදි වෙන්න
5: ඕනේ.
4: ඒ ජවයත් එක්ක තමයි දවස ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඉතින් තේකහට කෝප්පයක් බීලා නේද, සමහර වෙලාවට හොඳ උණු වතුර කෝප්පයක් බීලා. ඉතින් එහෙම පටන් ගන්න දවස බොහොම සතුට පිරුණු දවසක් බවට පත් වෙන නම් හැම කෙනා ඇතුළෙම තියෙන්න ඕනේ ආදරණීය ප්‍රාර්ථනාවක්. අපි හැමෝම ආදරේ බෙදා ගන්න කැමති මිනිස්සු, අගේ කිරීමට කැමති මිනිස්සු. අපි හුඟක් කාලවලට දකින්න රණිල් මේ සමාජය ඇතුලේ අගේ කිරීම නෙමෙයිනේ, ගර්හා කිරීම. මොන දේ කළත් ඒකට වටිනාකමක් නොදෙන සමාජයක අපි ඉන්නේ. අපි මේක වෙනස් කරමු අපේ ගෙදරින්. අද ඔයාට උදේ පාන්දර හම්බෙච්ච තේකට මට රහයි කියලා කියන්න බැරි වුණා නම්, ඒකට ස්තුති කරන්න බැරි වුණා නම්, ආ පොඩ්ඩක් යන්න දැන් කුස්සියට. වගේ නොවන මේ වෙලාවෙත් සමහර වෙලාවට ගොඩාක් මහන්සි වෙලානේ ගෙදර ආයට අවශ්‍ය කරන කෑම බීම පිළියෙල කරමින් නැති. එයා ළඟට ගිහිල්ලා ආ පොඩ්ඩක් ළඟට අරගෙන වගේ තේක හරි රහයි මට ඒ වෙලාවේ කියන්න බැරි වුණා කියලා කියන්න. හරි, ඒකට ගැහනුත් ආසයි පිරිමිත් ආසයි. එතකොට අනිත් පැත්තෙන් ඔයාට හම්බෙන උත්තරයක්, මම රසර ඔයාට කෑම හදලා දෙන්නේ නැතුව, මම ඔයාට රසර දෙය හදලා දෙන්නේ නැතුව කාට හදලා දෙන්නේ? ඔයා තමයි අපේ ගෙදර බර උහුලන, ඔයා තමයි මේ හැමදේම අපිට ගෙනල්ලා දෙන්නේ. ඉතින් ඔයා වෙනුවෙන් නොකරන දේවල් මං කාට කරන්නද? බලන්නකෝ දවස පටන් ගන්න ලස්සන රණේ. ඒ ඔයි තමුසේ මට එපා වෙලා තියෙන්නේ සලම් බලන් ගෙල බලන් ගන්නවට වඩා ඒක කොච්චර ලස්සනද. වාගේ ගෙදරත් වාඩ වෙනස් කරගන්න පුළුවන්. පුංචි පුංචි දේවල් නේද, පොඩි වෙනසකට පුළුවන් ඔයාගේ ජීවිතය සතුටින් පිරිලා ඉතිරිලා යන තැනක් කරන්න. උදේ 7:53

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: This is Natai Vinadikai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.3 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
5: රටම දකිනා

0: ஐபோன் உதய அட்டாய் வினாடி தேக்காய் விழாவு சர்ச் லைட் சமாஜ கதிகாவ் மே மினிசுன்கே ஹருத சாட்சிய விமர்சன தேகோராவ் அவிட அவசர ஏறம்பக்கிறேன் அப்ப இன்ட்டு வினாடி தாயகிருத்ரே அப்பத்திக்கு அது டிக்காக் விசேஷ மாத்ருக்காவாக யட்டிங்கன வேடக்கன உடிங் பலல ஏக கனிய வெடிய கனங்கன நதி மாத்ருக்காவுக் பிரிபந்து அது கதாகரான அப்ப தீர்ணேகலாக்கில பத்திரேக்கு உணத் ரணில் மேகடி இட வெங்கலாதின் பூம அயனக கிளவரு கேமோத்தன ஹரிதமாய் குடக்கலாடுமே அழியோ என்ன பை அது திவீன பத்திரத் இது சங்கிரஹாய் மே பிரிபந்து சட்டானிபுணம் அப்படி விசுவாசிக்கணும் மே அப்படி கதாக்கில இதுகல பாசால் தருவண்ட முகபிலிக்கு அவதானமாக
1: දුංකල තමයි විශේෂ පිළිකාකාරකයේ විදිහට හඳුනාගන්නේ. එතකොට අපි කියන මේ බුලත් විටේ ඉඳලා ඔය කියන මාවා තූල් එහෙමත් නැත්නම් හාස් ඔය විවිධ නම් වලින් හඳුන්වන මේ ද්‍රව්‍ය ගැන අතර මේවා නිතර නිතර අපිට නම් කියනත් අවශ්‍ය නැහැ. අපි මෙතනින් පස්සේ මේවා භාවිත කරන්නෙත් නැහැ. මොකද ඒවත් යම් පෙළඹවීමක් වෙන්න පුළුවන් නේ සමාජය තුළ. එතකොට මේ කියන කතාවේ තහනම් දුංකුල නිෂ්පාදන එතකොට මේක තමයි ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ සාම්ප්‍රදායික බුලත් විට ගැන අපි කතා කරනවා. දැන් අපි එක දෙනකට කියනවා මේකට ගන්න ඕන ඔසු විට. එහෙමත් නැත්නම් මේ සෞඛ්‍ය ආරක්ෂිත එහෙමත් නැත්නම් සෞඛ්‍යයට හිතකර දේවල් සැපීමෙන් මුකුත් වෙන්නේ නැහැ කියන එක ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා ප්‍රචලිත කරපු දෙයක්. නමුත් ඒක නෙවෙයි මේ කතාව. දුංකොළ නිෂ්පාදන බොහොම වැරදි විදිහට සමාජය තුළ භාවිත වෙනවා. මේකට හැමදාම වගේම මුලින්ම ඉලක්කය වෙන්නේ, අපි දන්න දුම් වැටි වලට මුලින්ම ඉලක්කය වෙන්නේ මේ පාසල් දරුවෝ. ඒ කියන්නේ රටේ තාරුණ්‍ය සහ රටේ අනාගතය තමයි මේවට ඉලක්ක වෙලා තියෙන්නේ.
0: කවුරු කොහොම මොන විදිහට කිව්වත් මේක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි. දුංකල විශේෂයෙන්ම අපිව පිළිගවලට පොළඹවනවා. ඉතින් මේක ටිකක් දරුණු මට්ටමේ තිබුණ මේක ඉන්දියාවේ තමයි ඔය කියන පැකට්ස් ටික ලස්සනට අලෙවි කරන්න තියෙන්නේ. හරි. දැන් මම දැන් මාස කිහිපයකට යැපෙත් ඉන්දියාවේ කියලා මම දැක්ක ඒක නිකන් ජාතික ආහාරයක් වගේ. මගේ වාහනේ මමත් එක්කන් ගිය ඩ්‍රයිවර් මහත්තයා කුල්දීප් කියලා වයස අවුරුදු 65 ක විතර අංගල් කෙනෙක්. මේ අංගල් උදේ පාන්දර අපිව ගන්න හෝටලෙට ඇවිල්ලා ඉස්සල්ලාම කරන්නේ අර දුංකොල පැකට් එක පදම් කරලා ඔක්කොම කරලා දිවියටින් තියාගන්නේ තුලාසේ හංගගන්නේ. විශ්වාස කරන්න රණිල් අපි දවල්ට කෑම කනකොටත් ඒ මනුස්සයාගේ කටේ එක. හරි. කෑම කන්නේ නැතුව නිදි වර්ජිතව මේගොල්ලෝ මේ රසාව කරගෙන යන්න මේකෙන් යම්කිසි තෘප්තියක් ලබා ගන්නවා කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි ඇත්තම කාරණේ එයා මට මෙහෙම තුල මෑත් කරලා පෙන්නුන මට අත්‍තරම අවශ්‍ය වුණා. මෙයා මේක කොහොමද කරන්නේ, මොකද්ද විස්තරය කියලා හොයලා බලන්න මාධ්‍ය කරු විදියට. තොල සහ විදුරු මස අතර මහ විශාල තුවාලයක්
1: තියෙනවා. ඒක තමයි පිළිකාවේ
0: ආරම්භය. ඉතින් මේක මේ ඉන්දියාවේ සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක්ගේ නෙවෙයි, සමස්තයක් ජනතාවගේ තියෙන තත්ත්වයක්. ඒක ප්‍රසිද්ධිය වුණ අලෙවි කරන. හැබැයි හොර රහසේ අපේ රටටත් මේවා එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේක ප්‍රචලිත කරන්න පුළුවන් හොඳම කණ්ඩායම, ඉලක්කගත කණ්ඩායම කවුද කියලා උන් යම්කිසි සමීක්ෂණයක් කරන්න තිනේ. මේක ටිකක් උසස් ගන්න, එහෙම නැත්නම් මේ වෙලාවේ ලංකාවේ මාකට් එකේ තියෙන වැඩි මිලක් සහිත මත්ද්‍රව්‍ය පානය කරන්න බැරි නේද, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න බැරි කණ්ඩායම් ඉලක්ක කරගත්ත. එතකොට යම්කිසි ආදායමක් ලබා ගන්න නම් මේ වෙනකොට බරපතල ගණේ මත්ද්‍රව්‍ය වලට පෙළඹවීමක් නැති විරිස විදිහට උන් හඳුනාගන්නේ පාසල් දරුවෝ. අපිට මතකයි අපි පාසල් යන කාලෙත් නේද, පැණිපුවක් කියනවා ඔය අපි අර කියපු පැකට් කළ නම් විශාල ප්‍රමාණයක් එක්ක. ඉතින් ගොඩක් ළමයි කතා කරනකොට මෙන්න මෙහෙම තමයි සද්දෙහෙන්. හරි. මචං කොහොමද කියලා අහනකොට මේ
1: සීයලා වගේ
0: ඇහෙන්නේ. ඒ දවස්වලත් පොඩි කතාවක් ගියා සමහර ලාවට මේ දිගින් දිගටම මේ ඔයමත් පුවක් සහ දුංගල ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කළාට පස්සේ දත්ම දිනුකට බ්‍රෂ් එක අර හක සිදුරු කරගෙන කඩාගෙන ගියා. විදුරු මස් තැම්බිලා තියෙන්නේ, කෑමක රසක් ගුණක් දැනෙන්නේ නැහැ. මේවා පිළිකා වලට අතවැනීමක්. මේක දැනුවත් කිරීම රණිල් නොදන්නවා නෙමෙයි. හැබැයි මේකේ බරපතලකම දරුවන්ට වැටහෙන්නේ නැහැ නේ. එහෙමනම් මේක වලක්වලා අපේ සමාජයේ දරුපැටව ටික ආරක්ෂා කරගන්න සමාජයේ පුරවැසියෝ විදිහට අපිට මොනවද කරන්න
1: කරන්න පුළුවන්? දැන් මේ අත්දැකීම ඔබ හොඳටම දැකලා ඇති වැඩිහිටියෝ විදිහට. සමහර විට ඔබේ පවුල කෙනෙකුත් මේවට බැහි වෙලා ඇති. ඒ කවුරුත් මේ කියනවා පිළිගන්න කැමති නෑ. හොඳේ මේවා අත්දැකීම කියන්නේ බැහි වෙලා කියන එක පිළිගන්න කවුරුත් කැමති නෑ. එතකොට මම මේ උලක් තිරන්නේ ගන්න ඊට සැපි අහන උලක් දවසට කීපාරක් උලක් තිරක් භාවිත කරනවද? කීපාරක් කරනවා දුංකොල කොච්චර ඕනේද? ඔන්න ඔහොම ඔහොම අවුරුදු කීයක් තිස්සේ කනමද? ඊට පස්සේ මේවා තමයි අන්තිමට වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඔබට කියන්න තියෙන්නේ මේ රෝග විනිශ්චය සඳහා. එතකොට ලංකාවේ මේක උලත් විට ඇතුලේ දුංකොල භාවිතයත් ඉදිරියේදී තහනම් කිරීමට යනවා. ඉදිරියේදී නෙමෙයි දැන් ඇත්තටම තහනම්. හරි? බුලත් විටය සඳහා දුම්කොළ භාවිතේ මේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පහුගිය දවස්වල දිගටම කතා වුණා වුන් මේ සම්බන්ධයෙන් සිදු කරන තහනම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. දැන් මේක කියනකොට ඔබ එකපාරට කේන්ති ගන්නගෙන ඉන්නවා තිබ්බේ උලත් විටක් විතරයි ගන්න අපිට හපන්න අපි දුප්පත් මිනිසුන්ට ඒකත් නැති කරන්නයි මේ හදන්නේ. නෑ, මේකේ තියෙන සෞඛ්‍ය අවධානම, ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් කතාබහක් ඇති වෙන්න තරමට ලංකාවේ මුඛපිලිකා ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඔබ දැකලා ඇති පාසල් දරුවන් මේවට තියෙන ඇබ්බැහිය, මේව නවත්ත ගන්න බැරි කාරණාව. ඊට පස්සේ ඔබ විදුහල්පතිවරයෙක් නම්, පාසලේ ගුරුවරයෙක් නම්, දෙමව්පියෙක් නම්, ඔබ දැකලා තියෙන අත්දැකීම දැන් හොඳම වෙලාව මං හිතන්නේ බෙදා ගන්න. ඒ කියන්නේ මේ බෙදාගන්නේ වෙන මොහොකටවත් නෙවෙයි, මේවැය තියෙන අවධානම ගැන සමාජයට අවධාරණය කරන්න. දැන් අපි ඔබට හිතෙන්න පුළුවන් දැන් මෙච්චර මාතෘකා තියදී මේ මාතෘකා තුරකට නෑ ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන්. ඔබ දන්නවද බීමත් පුද්ගලයන්, එහෙමත් නැත්නම් මද්‍රව්‍ය නිසා, දුම්වැටි නිසා වසරකට රෝගී වෙන මිනිසුන්ගේ රජයට කොච්චර බරපැනක් දරන්න වෙලා තියෙනවද නිදහස් සෞඛ්‍ය ඇතුලේ?
0: අනේ මන් දන්නේ මේ ආණ්ඩුව ඇවිල්ලා අපි මේ විනෝදෙට අපිට ඔච්චර ඉතිබුන්නේ නේද? අපි බුලත් විටක් හපන ගමන් තමයි අපේ කාන්සිය මහන්සිය නැති කරගත්තේ. අපි වැඩ කළේ බුලත් විටක් හපන ගමන්. ඔබට ඒ පේන්නේ අර නිකන් ඒ වෙලාවේ තියෙන චූන් එක. හරි, දිගින් දිගටම සමහර මිනිස්සුන්ගේ දත් මුල් දිය වෙලා රණේ කෑමක රසයක් ගුණයක් දැනෙන්නේ නැහැ. පිළිකා තත්ත්වයන් තියෙනවා. ඔවුන් මේ පිළිබඳ අවධානයක් නැහැ. අවධානම ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් හිතනවා මේක නිකන් අත්‍යවශ්‍ය දෙයක් කියලා. හැබැයි දුංගලවලට කටහුරු වුණාට පස්සේ දුංගලවල අවශ්‍යතාවය දිගින් දිගටම දැන් බුලත් විටක් හාපු කෙනෙක්, එහෙම නැත්නම් දිගින් දිගටම බුලත් විට භාවිත කරපු කෙනෙක්, බුලත් විටක් නතර කරාට පස්සේ එයා නිකොටින් යම් කිසි ප්‍රමාණයක් හොයන්න පටන් ගන්න වෙලයි.
1: හරි, ඒක තමයි ඇබ්බැහිය.
0: එතකොට මේ අපේ දිව ඉල්ලන, එහෙම නැත්නම් අපේ ශරීරයේ ඉල්ලන තෘප්තිය හොයන්න අපි අවසානයේදී විවිධ දේවල් කරන සමහර දේවල් දෙන අපිට මේක ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ. කතා කිරීම ඇතුළේ තව කෙනෙක් try කරන්න පුළුවන්. හරි, දුංගල වලින් කොච්චර සෙල්ලම් දානවද කියන එක අපිට උඩ හෙලි කරන්න පුළුවන්. අපි දන්නවා වැඩේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මේක කියන එක ඇතුළේ තව කෙනෙක් එක අත්හදා බලන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නවා, ඔබේ හෘද සාක්ෂිට එකකින් දන්නවා, ඔබ පාසල් දරුවෙක් වෙන්න පුළුවන්, ඔබ දෙමව්පියෝ නියෝජනය කරනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ ව්‍යාපාරික ප්‍රජාව වෙන්න පුළුවන්. මේ රටේ ගෞරවනීය පුරවැසියනේ අපිට මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා අපි කතා කරමු. අපිට කතා කරන්න පුළුවන් දුරකතන රනිල් අපි මතක් කරන්න
1: ඕනේ. ඔව්, අපි කතා කරමු. හරි, මේකේ ಗುಣ නුගුණ අගුණ මේ සියලු දේ විවෘතව කතා කරමු. 0112 775 285 0112 775 766. ඔබේ මතය, ඔබේ අදහස, ඔබේ යෝජනාව හෝ චෝදනාව ඔබ WhatsApp කරන්න අපිට ටෙක්ස්ට් එකක් විදිහට type කරලා එවන්න 0107 03 93 5 97 7. මේ සියලු මාර්ග ඔබ වෙනුවෙන් විවෘතයි. අපි කතා කරමු, තර්ක කරමු, සංවාද කරමු රටේ සුභසිද්ධිය සහ අනාගතය වෙනුවෙන්.

0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: ලංකා පුරා වැඩිදුර ප්‍රතිකාර සිද්ධ කරන මුඛ හනුක සහ මුහුණ ආශ්‍රිත ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා සෑම දිස්ත්‍රික්කයේම අඩු ගානක් කෙනෙක්වත්. ඉතින් ඒ OMS ක්ලිනික් කියලා කියන්නේ ඔරමැක්සල් ෆේෂල් ක්ලිනික් කියන්නේ ඒවට යොමු කරනවා. ගොඩක් වෙලාවට ඩෙන්ටල් සර්ජන් හරියට ඐඩෙන්ටිෆයි කරලා මෙඩිකල් ඔෆිස් හරියට ඐඩෙන්ටිෆයි කරලා යොමු කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් ගත්තොත් එහෙම අපි කියන්නේ අඩුම ගානේ ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි තමන් ගන්න වාර ගන්න අඩු කරන්න ඕනේ අනිවාර්යෙන්. මුලදී විට 10ක් කන පුද්ගලයෙක් නම් විට 5කට අඩු කරලා එහෙම ක්‍රමක්‍රමයෙන් ඉස්සෙල්ලා අඩු කරලා මේක නැවැත්වීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒත් එක්කම හිතන්න පොඩ්ඩක් මුඛ පිළිකාවක් එහෙම නැත්නම් වෙනම ගලනායලේ පිළිකාවක් ග්‍රසනිකා වාස්තේ පිළිකාවක් එළුණයි පස්සේ ඒ පලාතම සමහරලාට අයින් කරන්න වෙනවා. ඉතින් කන්න බෑ, කතා කරන්න බෑ. ක්වලිටි ඔෆ් ලයිෆ් කියන එක තමන්ගේ ජීවිතයේ ක්වලිටි එක ඉතාමත් අඩු මට්ටකට වැටෙනවා. ඒත් එක්කම හිතන්න පොඩ්ඩක් පිළිකාවක් ඇති වෙන්නේ සමාජයේ පහළ ස්තරයේ පුද්ගලය වෙන්න පුළුවන්, අඩු ආදායම් ලාභී පුද්ගලය වෙන්න පුළුවන්. මේවා මේගොල්ල සමහරලාට දවසේ ආදායම ලබන පුද්ගලයන් වෙන්න පුළුවන්. ඉතින් මුළු පවුලම සමහරලාට එම පුද්ගලයා මත යැපෙන්න පුළුවන්. ඉතින් එවැනි පුද්ගලයට පිළිකාවක් හැදෙනවා කියන්නේ මුළු පවුලම කඩා වැටෙනවා. ඒත් එක්කම රාජ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම පිළිකාවක් හැදුනොත් එහෙම අවම වශයෙන් ඔබ අපේක්ෂා රෝහලට ගියොත් එහෙම බලන්න පුළුවන්. බට එහෙම දාගෙන බටින් ආහාර පාන ගන්න පුද්ගලෝන්තරම් බලන්න පුළුවන්. ඒත් එක්කම රේඩියෝ තෙරපි, විකිරණ ප්‍රතිකාර, කීමෝතෙරපි මේ ඔක්කොම එකතුව ගත්තොත් එහෙම මිලියන 3ක් විතර වියදම් වෙනවා එක රෝගියෙක් වෙන. හිතන්න මුඛ පිළිකාව විතරක් ගත්තොත් එහෙම 3800ක් ලංකාවේ වාර්තා වෙන මුඛ පිළිකාව. ඒ අතරින් 3000ක් පමණ පිරිමි පුද්ගලෝ. ඉතින් 3800 වැඩි කරන්නකො මිලියන 3ෙන් වැඩි කරන්න කොච්චර පිරිවැයක් දරන්න වෙනවද අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒවා ඔක්කොම අනිත් පැත්තේ යන්නේ, අපේ සල්ලි වලින් යන්නේ, බදු මුදල් වලින් යන්නේ. ඉතින් ඒක හන්දා අපි කියන්නේ ලේසියෙන් වළක්වා ගත හැකි පිළිකාවක් මුඛ පිළිකාව කියන්නේ. 95%ක්ම මුඛ පිළිකාව ඇති වෙන්නේ වැරදි පුරුදු හන්දා. මේ වැරදි පුරුදු වලින් ඈත් වුණොත් එහෙම අනිවාර්යෙන් අපේ රටටත් මුදල් මූල්‍යමය වශයෙන් තමන්ගේ පවුලටත් ඒ දැක්කේ මේ තමන්ගේ සෞඛ්‍යයටත් නිසි හොඳ තත්ත්වයක් හත් වෙන්න පුළුවන්.
1: අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නයත් ඔබතුමාගෙන් අහන්නම්. මේක ඔබතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවුනත් යම් අවබෝධයක් ඔබතුමන්ට මේ සම්බන්ධයෙන් තියෙන නිසා මම අහන්නේ. දැන් ඔය මේ පාසල් ළමුන් ඉලක්ක කරගත් මේ දුංකල ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට එරෙහිව කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ සහ මහජනයා කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? ඩොක්ටර් අපි ගැනත් යම් කිසි පැහැදිලි කිරීමක් කරමු.
0: ඔව්, ඇත්තටම නාට ආයතනය ඔබ දන්නවා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ නාට ආයතනය තියෙනවා ලංකාවේ. ඒ නාට ආයතනයේ විශේෂ ගැසට් පත්‍රයකින් 2006 ගැසට් පත්‍රය එක මොඩිෆයි කරා, විනාශ කරා 2016. මේ යටතේ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන තහනම් ලංකාව විකිණීම සඳහා, ඒ කියන්නේ මාව, බාබුල්, තූල් ඒ සියලුම ද්‍රව්‍ය විකිණීම තහනම්. මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපේ ඕපන් මාකට් එකේ තිබ්බ මේ මාව තූල් එක. නමුත් දැන් විකුණන්නේ නැහැ ඒ දේවල්. ප්‍රසිද්ධිය විකුණන්නේ නැහැ, සාමාන්‍ය කසිප්පු විකුණනවා වගේ තමයි විකුණන්නේ. ඒක හන්දා PHI මහතුරු ඉන්නවා, අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ඉන්නවා ලංකාව පුරාම. මේගොල්ලන්ට පුළුවන් මේ දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ඇල්ඩීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට. ඊතර අමතරව මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පුවක් පැකට් එක කියන එක. මොකද පුවක් පැකට් එකට විරුද්ධව අපි නොයෙකුත් ජාතික පිළිකා මර්ධන වැඩසටහන, නොයෙකුත් ක්‍රමෝපායන් අනුගමනය කරන්න හැදුවා, තාම අපිට හරියාකාරව මේ කුවක් පැකට් එක තහනම් කරගන්න බැරිකමක් තියෙනවා. ඉතින් මෙවැනි කූටමි ව්‍යාපාරිකයන් ළමන්ගේ මනස විකෘති කළා, ළමයි රවට්ටලා මේවා විකිණීම තුළින් නොයෙකුත් රසකාරක දාලා ළමයි ට්‍රැක් කළා කියන මේවා විකිණීම තුළින් අනාගත පරිපරාව අපි ඉතාමත්. අනිත් කාරණේ තමයි කියන්න ඕනේ මීටර් 100ක් ඇතුළත මේ දුම්කොළාස නිෂ්පාදන විකිණීම තහනම් කළ තියෙන. ඉතින් අර පාසලක් අවට මීටර් 100ක් ඇතුළත මේ දේවල් සිද්ධ කරන්න කොහොමරක් බෑ. මේ දේවල් තමයි ළමයින් ආරක්ෂා කරගැනීම සඳහා ජාතික පිළිකා මණ්ඩල ඇතුළුව සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන තියෙන ක්‍රියාමාර්ග.
1: හොඳයි, මේ කාරණාව පැහැදිලි කරන්න එක තුනට සහ මේ වෙනුවෙන් ඍජුව දායකත්වය ලබා දෙමින් ජනතාව දැනුවත් කරමින් දැනුවත් කරමින් සිදු කරන කාර්යභාරය තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ඔබතුමන්ට අපි ආශිර්වාද කරනවා. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජාදන්ත විශේෂඥ වෛද්‍ය

0: ප්‍රසන්න ජයසේකර වෛද්‍යතුමන් අපි සම්බන්ධ කරගත බොහොම ස්තුතියි ડોક્ટર මේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා පාසල් සෙසුන් අතර පුවක් පැකට් භාවිතයේ ඉහළ ගිහිල්ලා පූර්ව මුඛපිලිකා තත්ත්වයේ වැඩිවීමේ අවදානමක් තියෙනවා මේ ડોક્ટર එක කතා කරපු වෙලාව ඇතුලේ රනිල් අපි නොදන්න කාරණා ගණනාවක් අපිට මතු කරගන්න පුළුවන් වෙනවා පාසලේ පන්තියට ඒජන්ට් කෙනෙක් ඉන්නවා පුවක් පැකට් වලින් දැක්කේ හරි එයා තමයි මේකේ අලුත් ප්‍රභේදය ගෙනෙල්ලා යාළුවෝ අතර බෙදා හරින මේකත් අර මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්වල ආරම්භක පියවර මෙතනින් මද්‍රව්‍යවල තියෙන බය නැති කළාට පස්සේ ලැජ්ජාව නැති කළාට පස්සේ කොඳුනාර්දිය කඩලා දැම්මට පස්සේ හෙටින් පස්සේ නේද පාසල් ජීවිතයේ අවසාන වෙනකොට කොතනින් නතර වෙයිද කියන්න බෑ ඒ දිවෙයිල්ලන ආශාදේ එහෙම නැත්නම් ශරීරයෙල්ලන ආශාදේ හොයාගෙන යන්න පුරුදු වුණොත් ඒකේ අවසාන කෙලවර සමහර වෙලාවට මහා පරිමාණ ජාවානම් කරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මහා පරිමාණ ඇබ්බැහි වෙච්ච ඇබ්බැහි කරුවෙක් වෙන්න පුළුවන්
1: දැන් සමහර අනපනත් ගෙනල්ලා අපි මේවා මර්ධනය කරන්න එහෙම නැත්නම් මේවට වැටබඳින්න හදනකොට මනුෂ්‍යන්ට ඒවා වෙන වෙනත් විදිහට එහෙම නැත්නම් දැන් ඔය අපි කියනවා දැන් ඉස්සර ඔය මාව කියන මද්‍රව්‍ය අරවම තහනම් කරනකොට දැන් ඒවා ඇත්තටම ප්‍රසිද්ධ වෙනවා තහනම් එතකොට ඒවා දැන් අප්‍රසිද්ධියේ විකිණෙනවා තහනම් විදිහට විකිණෙනවා අර වෛද්‍යතුමා කිව්වා වගේ කසිප්පු එහෙම නැත්නම් තහනම් මත්පැන් විකිණන ක්‍රමයට විකිණෙන්න ගන්නවා ඊට පස්සේ දැන් ඕකට අපි දැන් අපි දන්නා දැන් ඉස්සර වගේ මේ ගුවන්තොට පොලෙන් වරායෙන් දුම්බැටි හිතුමතේට ගේන්න බෑ එතකොට ඒවා අනිවාර්යෙන් නියාමනට ලක් වෙලා තියෙනවා දැන්
0: ඒකේ කාර්යභාරය මම පහුගිය දවසක දැක්ක දැන් අර ඉස්සර වගේ මේ හොරපාරෙන් එන්න බෑ හරි සියලු දෙනා මේ පරීක්ෂා කිරීම වලට භාජනය වෙලා තමයි ඉන්නුනේ ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් විශේෂයෙන් ඔබේ පවුලේ කෙනෙක් මේ ලංකාවට එනවා නම් ගුවන්තොට පොළ හරහා අපි ඔබට විශේෂයෙන් අවධානය කරන කිසිම වෙලාවක ඔබට දුම්බැටියක් අරගෙන එන්න මේ වෙනකොට ඉඩකඩ නැහැ ඒ සියල්ල අහුරා තියෙන්නේ හරි අපි හැමෝගෙම බෑගේජ් ටික පරීක්ෂාවට ලක් කරනවා ස්කෑන් කරනවා තියෙනවද කියලා ඉස්සෙල්ලා කඩින් අහලා බලනවා නැහැ කියලා බොරු කරලා කියන්න බෑ අරයිට් දාන්න ඔයා මේ බෑග් එක කියපු ගමන් ස්කෑනර් එක හරහා සියල්ල හොයාගන්න පුළුවන් ඒ තරම් තියුණු විදිහට මේ වෙලාවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා ඒක ක්‍රියාත්මක කරන්න දේශපාලන නායකත්වයේ දුන්නාට බොහොම ස්තුතියි ඒ වගේම මේ ක්‍රියාත්මක වෙන නිලධාරීන්ට බොහොම ස්තුතියි අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත රකින්න මේ කරගෙන යන මෙහෙමට.
1: ඔව් දැන් ඔබ හිතන්න එපා ඔබේ දරුවා මේකට මේ අනාරක්ෂිත නැහැ නැත්නම් ඔබේ දරුවා ආරක්ෂිතයි කියලා ඔබ හිතන්න එපා. දැන් ඒ වෙනුවට ඔබ දන්නවද දැන් පාසල් ගෙනියනවා ළමයි දුම්වැටි. කොහොමද ඔබ කොහොම කියන්නේ? දුම්වැටියක් වතු කරන පරිසරයක් අපේ පාසල ඇතුළේ අපි විනය හොඳට හදලා තියෙන කියලා. හැබැයි මතක තියාගන්න ඊසිගරට් කියන ද්‍රව්‍ය නිසා මේ ළමයි ඔබ සාක්කුවේ දාගෙන දැන් අපි දන් දෙක ඊසිගරට් එකක්
0: එක ෂොට් එකක් රුපියල් 50ට විකුණලා
1: දරුවෙක් විකුණලා පාසල් ශිෂ්‍යෙක් විකුණලා
0: දැන් ওই කුරුණෑගල ප්‍රධාන පාසලක මගේ සහෝදරයෙක්ගේ දරුවෙක් ඉන්න ඔහුගෙන මේ අපේ පන්තියේ ළමයෙක් මේ අඬවැයාරේක යට ඊ සිගරට් එකක් හංගන් ඇවිල්ලා මේ යාළුවන්ට නොමිලේ තමයි ඉතින් රසයෙන් දෙන්න දීලා තියෙන්නේ හරි මේ දරුවා කියනවා මේ හැමෝටම දීගෙන ගියානේ හරි ඉතින් එහෙම தத்துவයක් තියෙනවා ඒකෝර මේක පාසල් ගුරුවරුන්ටත් මේ වෙලාවේ දැන් අර අපේ රටේ එක එක කාලේට එක එක දේවල් දැන් ගුරුවරුත් සමහර කාරණාවලදී මැදිහත් වීමක් කරන්නේ නැහැ මොකද ඒ මැදිහත් කිරීම කරපුවම සමහරට දෙමව්පියන්ගේ පාර්ශවයෙන් වෙනත් බලපෑම් මෙල්ල වෙනවා හරි අපේ දරුවන්ට දඩුවම් කරන්න ඔයාට මොකද්ද තියෙන අයිති කියලා අහපු තැන ඉඳන් ගුරුවරු අනවශ්‍ය කාරණාවලට මැදිහත් වීම පැත්තකින් තිබ්බනේ ඉතින් ඒ නිසා මේක ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තියෙනවා අර ડોක්ටර් කිව්වා වගේ මේ ජාවාරම් කරුවා ඉතාම අඩු මුදලට මේ වෙලාවේ මේ සර්විස් එක දෙන්නේ යාගේ මාකට් එක හරියට හඳුනා ගන්න. මොකද වැඩිහිටි પરම්පරාවට යම් කිසි අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒව ග්‍රහණය කර ගන්නට වඩා බොහොම පහසුවෙන් මේ පාසල් වයසේ ඉන්න මල් කැකුළු වගේ පුංචි උන් අල්ල ගන්න පුළුවන් කියලා උන් දන්නවා. අර ගෙදර ඉන්න ගමන් සීයේගේ ආච්චිගේ බුලත් පිටේ කොටලා දීලා ඒකෙන් චුට්ටක් කරගෙන කටේ දාගද්දී ඒක මහා වීරකමක් විදිහට හිතපු પરම්පරාවක් නේ රණිල් අපි. හරි අනේ ඔන්න ඔය බුලත් පිටක් නම් ගෑවට කමන්නේ සහ පරණි මිනිස්සු කිව්ව දැන් ඔය අච්චම්මල සීයල බුලත් පිට හපනා ඉන්නෝ නම් එයා කියනවා මේ ඉස්සර එහෙම තමයි බුලත් පිටක් කන්න ඕනේ කෑම කාලා බුලත් පිටක් කපුවම දත් හයිය වෙනවා දත් ශක්තිමත් වෙනවා ඒකනේ බුදුන්ටත් පූජා කරන්නේ දානෙත් එක්කලා මේ දැහත් පිටක් හරි ඔය වගේ තර්ක හදාගත්ත මේක
1: සාධාරණීකරණ
0: හැබැයි අද මේ රටේ ඉන්න ප්‍රධානම වෛද්‍යවරේ ප්‍රසන්න ජයසේකර ડોක්ටර් කියලා කියන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරේ. එතුමම මේ කතාවට අපි සම්බන්ධ කරගෙන
1: තුමා. පිළිකා මර්ධන වැඩසටහනේ නියෝජිතයෙක්.
0: නියෝජිතයෙක්. හරි. ඒ නිසා අපි එතුමව සම්බන්ධ කරගත්ත නිකන් මේ විනෝදයට ටිකක් වෙලා කතා කරන්න නෙවෙයි. මේ කියන කාරණාව අවබෝධ කරගන්න විශේෂයෙන් වැඩිහිටි પરම්පරාව අපිට හදන්න බැරි වෙයි. දැන් ඒ බැහි අපිට නතර කරගන්නම් බැරි වෙයි සමහර වෙලාවට. වයසක අවුරුදු 60 70 අයට අපි මේ කතාව කියද්දී අනේ පිසුද මං අවුරුදු 60ක්ම බුලත් පිට කෑවනේ කියලා අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන්. ඔබේ මොකක් හරි පූර්වයේ පිනකට දැනට හානියක් වෙලා නැතුව ඇති. හැබැයි ඔබේ ජීවිත ඉදිරි කාලය සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ. හැබැයි ඔබට යම් වෙලාවක මුඛපිලිගාවක් හෝ පිළිකා රෝගී තත්ත්වයක් ඇති වුණොත් ඩොක්ටර් කෙනෙක් විදිහට මිලියන 3ක් විතර ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ.
1: දැන් මේ කතාවේ ඔබ හිතනවා ඇති මම මේකට කොතනද සම්බන්ධයෙන් දැන් ඕනතරම් කතිකයෝ එහෙම නැත්නම් ඕනතරම් අදහස් දක්වන ඕනතරම් සම්පත්දායකයෝ අපි වහගෙන ඉන්නවනේ. ඕන ශේෂ්ත්‍රික ඕන කරුණු කියන්න පුළුවන් මිනිස්සු අපි වහගෙන ඉන්නවා මුත් ලංකාවේ ඉහළම පෙරේ මහා ප්‍රඥයන්ගෙන් නම් මේක අහගෙන ඉන්නවා. හේතුව තමයි අපිට එහෙම කතා කරලා තියෙනවා අහගෙන ඉඳලා මහාචාර්යවරු ආචාර්යවරු එහෙම නැත්නම් මේ විෂය ප්‍රවීණ අපි අහගෙන ඉඳලා අපිට ඕනතරම් කතා කරලා තියෙනවා සහ සාමාන්‍ය සමාජයේ අපිත් එක්ක කතා කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මේකට මං අදහස් දක්වන්න ඕනේ ඕනම කරුණක් සම්බන්ධයෙන් යම් කියවීමක් තියෙන මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. හරි දැන් ඔක්කොම කිව්වනේ අපි මේ කතාවේ කොතනටද සම්බන්ධ වෙන්නේ? ඔබ මතක තියාගන්න අපේ සමාජයේ අනාගත තරුණ පරපුර මතට ලොල් වෙන්න මෙච්චර ඇබ්බැහි වෙන්න අපේ සමාජ කාරණාවේ සමාජ වටපිටාවේ යම් සමාජ ලක්ෂණයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සමාජ කාරණාවක් තියෙන්න පුළුවන්. අන්න ඒක ගැන ඔබට යම් කියවීමක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දැන් මේ පාසල කියන්නේ ඉස්සල්ලාම පන්සලත් එක්ක තිබු පරිසරයෙන් බෙදිලා ආපු පල්ලියත් එක්ක තිබු පරිසරයෙන් බෙදිලා ඇවිල්ලා දැන් පාසල විදිහට ස්ථාපිත වෙලා තියෙන මෙතන උගන්වන්නේ ගුණධර්ම. එහෙ නැත්නම් සමාජයට යන්න ඕන මිනිස්සෙක්ට අදාළ මේවත් පෝසත් කන්ටි. හැබැයි දැන් එතනට තමයි මේ ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට මෙතන කොතනද අපිට වැරදුනේ? මත්ද්‍රව්‍යයට එහෙමත් නැත්නම් මත්පැන් වලට සමාජයේ වැරදි කාරණා වලට දරුවන් පොළඹව ගන්න ගානට, ඒ කියන්නේ කෙලින්ම ඉලක්කය පාසල වෙන තත්ත්වෙ, ඒ කියන්නේ ප්‍රොමෝෂන් එකට හොඳම ඉලක්කය පාසල කියන තැනට කොහොමද මේක වැටුනේ? කාගේද වැරද්ද?
0: අපි කතා කරමු. අපි ඔබේ අදහස් විමසන්න ලෑස්තියි. රත්තරන් ගුරු මෑණිවරුනි පියවරුනි, ඔබ මේ අත්දැකීම දවස ගානේ අත්විඳිනවා. පාසල් පරිසරය ඇතුලේ පාසල් පද්ධතියේ විදුහල්පතිවරු උප විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ගුරු මෑණිවරු පියවරු මේ හැමෝම දන්නවා මේ කාරණේ. ඔබේ පාසලේදී ඔබ මුණ දුන්නු අත්දැකීම සමාජගත කරමු. මේ කරන්නේත් මහ පිංගමක්, තව දරුවෙක් බේරා ගන්න. අනිත් පැත්තෙන් ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ ඔබේ අවට පාසල් වඩපිටාව ඇතුලේ මීටර 100ක් 200ක් ඇතුලේ මේ ජාවාරම කරන මිනිස්සු කොයි විදිහෙද මේක කරගෙන යන්නේ? මේ සූක්ෂම කරුණු කාරණා පිළිබඳව යම් කිසි හෙළිදරව්වක් කරන්න ඔබේ නමගම කිසිවක් අනවශ්‍යයි ඔබ අපිට කතා කරන්න. මොකද යම් තර්ජනයක් තියෙන පුළුවන් නේ මේවා කරන්නේ බලපුලුවන් කාර්යය. ඒ නිසා ඔබ බොහොම විශ්වාසයෙන් ඔබ දන්නා කියන කාරණා සමාජගත කරමු. ඒ හරහා අපිට තවත් දරු පැටවු ටිකක් බේරා ගන්න පුළුවන්කම ලැබෙවි. කතා කරන්න ඕනේ අපිට මෙන්න මේ කියන දුරකථන අංක වලට. ඉක්මනින් මෙමුතුමක් ගන්න 0112
1: 775 285 0112 775 765 අපේ දුරකථන අංක අපි ඔබට යොමු කරනවා. ඔබට අපිට WhatsApp මැසේජ් එකක් ටෙක්ස්ට් එකක් එවන්න පුළුවන් 0107 03 93 5 93 4. අපි ගන්න පුංචි විරාමයක්. විරාමයෙන් පස්සේ අපි ආයෙමත් කතා කරමු. 8 විනාඩි 38 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: සිරෝ ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.

0: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega Supri Tag-කට අමතරව රුපියල් කෝටියක Power Supri Tag සහ Grand Supri Tag-කට Supri Motor අතර දිනන ලොකුම Supri Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ෆ්ලෑෂ් ලයිට්.
1: මුදලාලි
2: අරෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. මිරිස්කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා හරි නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දිනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
6: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රටම දකිනා නාගතහිනේ.
6: සර්ච් ලයිට්.

0: අපිට WhatsApp ඔස්සේ ඔබේ අදහස කියන්න පුළුවන්කම තියෙනවා 07 03 935 937 07 03 935 937 අපේ දුරකථන අංකය. ඒත් එක්කම තව දුරකථන අංකයක් අපි ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. කතා කරන්න පුළුවන් 011 275 285. මේ අංකයේ ඔස්සෙත් ඔබට ඔබේ අදහස් දක්වන්නට පුළුවන්කම තියෙනවා. අපි සම්බන්ධතාවය අරගෙන යනවා කුරුණෑගල පැත්තට. මේ කතා බහට මහජනයා නියෝජනය කරමින් අදහස් දක්වන්න එකතු වෙන්නේ කුරුණෑගලින් අතුල මහත්මයා. අයිබෝන් සුබදෑසනක්.
1: අයිබෝන් රණිල් මහත්මයා, මඳු සංක මහත්මයා, දැන් අපි මේ කරුවල යටපත ගන්නට සත්‍ය කතා කරමු. මම වගකීම බාර ගන්නවා. කුරුණෑගල කටුපද ප්‍රදේශයේ තියෙනවා කෝටිපති ව්‍යාපාරේ පවත්වාගෙන යන පැණිපුවක් නිෂ්පාදනාගාරය. ඔහු මා දන්න තරමේ මහනුවර, මාතලේ, දඹුල්ල, කුරුණෑගල, අනුරාධපුරේ මා දන්න තරමේ ඔහු බෙදා හරින්න, ඒ කියන්නේ අලෙවි නියෝජිතයන් ජාලයක් ඇතුව මේක සරුවට කරගෙන යනවා. දැන් මදුසංක මහතා, රණිල් මහතා ප්‍රශ්නේ තිබෙන්නේ අර කරුවල යතපත ගන්නතුව කතා කරමු කියලා කිව්වේ, මේ ආයතනයට නිෂ්පාදන ගාර්ය ආයතනයට කොහොමද බීආර් එක ලැබෙන්නේ? අපි දැන් එතන කතා කරමු. බීආර් එක ලැබෙන්න නම් ග්‍රාමසේවක මහත්තයා, ප්‍රාදේශීය ලේකම් තුමිය තුමා හෝ එහෙම නැත්නම් PHI මහත්තයා, ප්‍රාදේශීය සභාව, ඔන්න ඔය ආයතන කීප එකතු වෙලා තමයි බීආර් එක ලබා දෙන්නේ. එතකොට මේ බීආර් එක ලබා දෙන්න එක්කෝ මම ඍජුව විවේචනය කරන සාධාරණ තියෙන මේ නිලධාරීන් මේක යටි ගනුදෙනු හෝ අර ව්‍යාපාරක මහතාට බීආර්ක ලබන්නේ තල්ලුවක් දීලා තිනවා. හරි සරලයි. මහා මේ ගැඹුරු අර සමගාමි සමීකරණ විසනවා වගේ මේ සූත්‍ර අවශ්‍ය නැහැ. එහෙමනම් එතකොට දැන් මෙතන අවධානය යොමුලා තියෙන ආණ්ඩුවේ මෙන්න මේ ආයතනත් ඔක්කොම හෙළිදරව් කරගෙන වසා දමලා මේක වැඩපිළිවෙලට යන්න මූලාරම්භය. හැබැයි නීති තිබුණා, දැන් අවුරුදු 11කට පෙර නීති ගේනවා. හැබැයි කොහොමද නීති වහලා හැබැයි මේ පවත්ත ගන්න පුද්ගලයා හොඳ දේශපාලන හයිය ලබා ගත්ත පහුගිය කාලේ ආණ්ඩුවත් එක්ක? එහෙමනම් පැහැදිලි ගිය පාලකයොත් මේවට උදව් කරා. දැන් මේවා තමයි මේ ප්‍රසාරණය වෙලා පාසල් මට්ටමේ විශේෂයෙන්ම මේ අලෙවි නියෝජිතයන් ඉලක්ක කරන්නේ ලොතරැයි කූඩු මේ තියෙනවනේ කිලෝමීටර් 2-3, අන්නේ කූඩු වල තමයි අලෙවි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් කඩ බිමෙත් තිබෙනවා. එතකොට දැන් අපිට තිබෙන්නේ මුදුනට පහර දෙන්නේ නැතුව, වැඩපිළිවෙල හදන්නේ නැතුව අපිට අර දරුවන් ඉලක්ක කරගෙන නිරුවත් කරලා ගල් ගහන්නත් බෑ. එහෙමනම් පාසල් මට්ටමින් වගකීමක් තිබෙනවා නිලධාරී, විදුහල්පති, ගුරුවරුන්ට. ඒ කියන්නේ මේක අවශ්‍ය නැහැ, අර පාසල් අධ්‍යාපන නිර්දේශාව අවශ්‍ය නැහැ. මේ මදුසංක මහත්තයා සතියට පැයක් දෙකක් මේ මද්‍යසාර සම්බන්ධව, මත්ද්‍රව්‍ය සම්බන්ධව, අයි සම්බන්ධව, මත්කුඩු සම්බන්ධව අගතිය කියලා දෙන්න පුළුවන්. ඒක සුවන් විනයක් තියෙන ගුරුවරයාට ඒක කිසිසේත්ම අධ්‍යාපන නිර්දේශයට අවශ්‍ය නැහැ. දරුවන්ට මේ සුවන්ව පුළුවන් මැදිහත්ලා මේක කරන්න. මේක වගකීමක්. ඔබතුමාලත් ඒ කරමින් තියෙන ඒ වගකීම. හැබැයි දැන් මේකේ ප්‍රශ්නේ තිබෙන්නේ අර විශාල මද්ද්‍රව්‍ය වලට, අයිස් කුඩු වලට යන්න නම් පොඩි උත්තේජනය ලබා දෙන්නම මේ පැණිපුවක් කියන එකම තමයි නම කියන්න ඕනේ. එතකොට ඒකෙන් මදි, ඒ උත්තේජන මදි පුද්ගලයා හොයාගෙන යනවා අර ඊට එහා ගිය මද්ද්‍රව්‍ය වලට. එම නිසා දැන් මම ප්‍රසිද්ධිය කියනවා මේ වගකීම් අහගෙන ඉන්නවා නම් මේ කටුපත කියන ආයතනය වැටලීම කරමු. බොහොම ස්තුතියි.
0: පොමසුදී මේ තමයි මහජනයාගේ මෙදිහත් වීම. අනිල්, දැන් මේ සියල්ල පිළිබඳව ටිකක් අපි හිතුවට වඩා පුළුල්ව සාකච්ඡා කරන දැන් බොහෝ වෙලාවට අපිත් විශ්වාස කරපු කාරණේ, අපි හිතන් ඉරපු කාරණේ තමයි ඉන්දියාවෙන් හොරපාරේ එන මේ පැණිපුවක් නිෂ්පාදන තමයි බොහෝ වෙලාවට මෙහෙම අලෙවෙන්නේ කියලා. නමුත් අතුරුමහත්ගෙන මම වගේ කීමෙන් කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙහෙම නිෂ්පාදනාගාරයක් තියෙනවා. එතකොට මේ සඳහා බීආර් එකක් අවශ්‍ය, නිෂ්පාදනයක් කරගෙන යද්දී, ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒවාට අනුමැතිය ලබා දීමේ සිටම මෙහි බරපතලකම ගැඹුරු පිළිබඳව හොයා බැලීමක් කළේ නැද්ද? එහෙම නැත්නම් මෙහෙම දේවල් වලට අවසර ලැබුණේ කොහොමද මේ පිළිබඳව යම් හොයා බැලීමක් කළ යුතුයි කියන කාරණේ තමයි මම මතක් කරන්නේ. ඇත්ත අපි අපිට එකඟව අපේ හෘද සාක්ෂියට එකඟව තමයි අපි අපේ රාජකාරී කටයුතු කරන්නේ. දිගින් දිගටම අපි කිව්වා දූෂණේ වංචාව හොරකම වැරගම නැති රාජ්‍ය සේවයක් ඕනේ. විශේෂයෙන්ම AIගේ මැදිහත්වීම තුළ තමයි රටේ හෙට දවස තීරණය වෙන්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මොන තීන්දුව තීරණ මොන විදිහට නිර්මාණය කළත් අවසාන විග්‍රහයේදී ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන්. ඒ නිසා ඔවුන්ටත් යම් කිසි කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන් මේ පාසල් ආශ්‍රිතව අපි ඉස්කෝල යන කාලෙත් තිබුණා. හරි. අපි ඉස්කෝල යන කාලෙත් තිබුණ රනිල්ට මේ අද්දැකීම තියෙනවා නුගේගොඩදී, මට තියෙනවා කුරුණෑගලදී. අපි හැම තැනකදීම දැක්ක මේ පාසල් දරුවන් ඉලක්ක කරගත්ත විවිධ මන්ත්‍රව වෙනවා.
2: ඔව්.
0: හරි. දැන් මේ පහුගිය කාලේ අපි පැණිපුවක් ගැන එහෙම නැත්නම් පුවක් ආශ්‍රිත දුංගලාසියුන් නිෂ්පාදන පැත්තෙන් ඉදියමු. චුවින්ගම් එකේනවා මේක මත් ද්‍රව්‍ය අඩංගුයි. හරි. සෙල්ලම් බඩු වගේ අමුතු ගැජට් එනවා, ඒත් තුල මද්‍රව්‍ය අඩංගුයි. සමාජ මාධ්‍ය තුල මේ පිළිබඳ පොළොල් ප්‍රචාරයන් හම්බෙන දරුව පාසල්ට ඇවිල්ලා එහෙම නැත්නම් පාසල ආසන්නයේ තියෙන කඩේට ගිහලා චුවින්ගම් එකක් තමයි අරගෙන මේ සපන්නේ. හැබැයි ඒක ඇතුලේ අවසානයේදී යම් කිසි නිකෝටින් ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා කියලා පහුගිය කාලේ කතාබහක් ඇති වුණා. ඒ නිසා මේ දරුවන් ඉලක්ක කරගෙන වසවිස අලෙවි කරනවා නම් මේ පිළිබඳව ජනතාවට වගකීමක් තියෙනවා, දෙමව්පියන්ට වගකීමක් තියෙනවා, පාසල් ප්‍රජාවට වගකීමක් තියෙනවා, අදාළ පොලිස් නිලධාරීන් දැනුවත් කරන්න. දැන් ඊටත් වඩා ලේසි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාලා මේ කාර්යවලට ඍජුව දායක වෙලා තියෙනවා.
2: දැන් අත්තරකට ගන්න සහ මේක ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවා. මේක කොහොමද තහනම් වෙන්නේ, ඉදිරියට කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? අපි ඉස්සරහට ප්‍රෝති විරාමෙන් පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අපුල් රෝණ මාත්‍යව සම්බන්ධ කරගෙන මේ ගැන කතා කරන්න සූදානම්. අපි ඊතවේ විරාමයකට යන්නත් උන ඊට කලින් මදුශංක මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා අපිට WhatsApp එකේ. මේව මැඩපවත්වන නීති සම්පාදනය කරන්න ඕනේ. දඬුවම් දරා ගන්න බැරි තරමට දර දඬු වෙන්න ඕනේ. ආණ්ඩුව පාර්ලිමේන්තුව තියෙන අවශ්‍ය නීති සම්පාදනය කරන්න. පාර්ලිමේන්තුවේ ඇතුලේ මඩ ගහගෙන වැඩක් නැහැ. වැඩකට ඇති දෙයක් කතා කරන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙන්න ඕනේ. බුද්ධ්‍යංශ තියෙන මේ ව්‍යාපාර කරන උන් අල්ලන්න. හමුදාවේ ලක්ෂ දෙකක් විතර ඉන්නවා. දැන් යුද්ධයක් නැහැ. ඒ තියෙන සම්පත් පාවිච්චි කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. එහෙම නැතුව මිනිස්සුන්ම තේරුම් අරගෙන නිවැරදි වෙනකම් බලන් ඉන්න නම් කාලයක් ගත වේවි. ඒ නිසා නීතිය හරියට ක්‍රියාත්මක කරන ආයතන මේවට ඉදිරිපත් වෙලා මේවට වැටබඳින්න ඕනේ කියන කතාව අපිට මීට කලින් මේ ඇමතුමක් එනවා, නිර්නාමික ඇමතුමක්. හරි. එතකොට බොරලැස්ගම ප්‍රදේශයේ සහ ආශ්‍රිත ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම මේ පවුල් පිටින් ක්‍රියාත්මක වෙනවා කියන කතාව. ඒ කියන්නේ හිතන්නකෝ ඔබ, يعني ඒක ප්‍රසිද්ධිය හැමෝම දන්නවා. ඒ කියන්නේ කෙනෙක් සිරගත වෙලත් ඉන්නවා කියන ඒ පවුලේ දුව පුතා ඔක්කොම මේ මද්‍රව්‍ය ප්‍රවාහණය කරනවලු. කවුරුත් අල්ලන්නේ නැහැලු.
0: ඒ සාධාරණ කතාව මේ මං ප්‍රායෝගිකව අත්ින්න පුතණක් දෙනවා. අපි අනිල් මහනාමයි, මමයි යනවා මොරටුවේ එක්තරා කාන්තාවක් මුණ ගැහෙන ව්‍යාපාරික කාන්තාවක් විදිහට තමයි එයා හඳුනාගන්නේ. අපි යනවා කාලේ හන්දිය පටගත කිරීමකට. එතකොට තමයි දැනගන්නේ එයාගේ ව්‍යාපාරයේ කසිප්පු. ගෙදර හැමෝම ඉන්නවා, තට්ටු දෙකට තුනට ගෙවල් හදලා යාන වාහන තියාගෙන. ඇයම කියනවා මේ පොලිසියෙන් ඇවිල්ලා අපිට කියනවා නඩුවක් දෙන්න කියලා. මේ ඔය ඇවිල්ලා ඉන්නේ පිරිස ඒ වටේ ඉන්නවා සමන්නේ 20-30ක් පොඩි අඩියක් ගහන්න බලාගෙන. පොඩ්ඩක් බොන්න දුන්නම තව රුපියල් 2000ක් විතර අතර දුන්නම මේ මිනිස්සු මං වෙනුවෙන් බාර වෙනවා. හරි. මගේ වැරද ඔවුන්ගේ විදිහට බාර ගන්නවා. ඊට පස්සේ ඉතින් අපතියලා අපි මේ අයව ගන්නවා. මේක තමයි මේ ජාවාරම් කරුවගේ ක්‍රියාවලිය. ඉතින් එහෙම තැන් දැක්කම මිනිස්සු ඒ අයට විරුද්ධව කතා කරන්න එක්තරා ආකාරයක බයක් දක්වනවා. මොකද ලංකාවේ නේද අපි පැමිණිලි කරුවා ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවානේ.
2: ඔව්. සහ මද්ද්‍රව්‍ය සහ පාතාලයකට සම්බන්ධ වෙලා ඉන්නේ හැ නේද? ඔය මොන මද්ද්‍රව්‍යයත් පාතාලයට සම්බන්ධයක් තියෙන මිනිස්සු ජීවිත තර්ජන වලට බයයි. මිනිස්සු ජීවත් වෙන්නයි හැමෝම කැමති. එතකොට මේ මාෆියා ක්‍රියාත්මක කරන්න මුල් වෙන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන අංශ. ඔවුන් මුල් වෙන්න ඕනේ. ඔවුන්ටම තමයි මේක කොන්නක ඉඳලා දුර්ලන්න පුළුවන් භාවිතය සහ මේවාට වැටබැඳින එක සිද්ධ කරන්න ජනතාවගේ වගකීමක්. ඒ පිළිබඳව ජනතාව කියන්න ඉදිරිපත් වෙයි. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහතික වෙනවා නම් සමහර තැන්වල ඉගෙන ජනතාවට යම් යම් සැක තියෙනවා, සංකා තියෙනවානේ පාතාලේ මේවට බැඳිහත් වෙයි නිසා. හැබැයි මේ බොරු බයක්ම වන්න උත්සාහ කරාට ඒක නෙවෙයි සාධාරණයයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේවා නැත්තම් කවදාවත් කතාවට විතරක් සීමා වෙයි.
0: බුලත් එකක් කපන එක, එහෙම නැත්නම් පැණිපුවක් පැකට් එකක් අරගෙන කඩේ දාගෙන ඉන්න එක, මාවතුල් දිවාසෙ තියාගෙන ඉන්න එක ඇතුලේ මොකක්ද ඒ තියෙන තෘප්තිය කියලා අපිට ටිකක් හිතා ගන්න හරි අමාරුයි. සමහර වෙලාවට මේවා සමාජගත වුණානේ. වාහනයක් අනතුරට පත් වුණාට පස්සේ එහෙම නැත්නම් රියදුරට ඉන්දියානයක වළක්වා ගන්න හොඳට දුංගල දාලා විටක් ගන්න කියලා. කවුද මේක කිව්වේ, කොහෙන්ද මේක ආවේ කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ඒකට වෙන විකල්පයකට මිනිස්සුන්ට යන්න පුළුවන් වුණා නම් වටිනවා. හැබැයි මේ වගේ වැරදි අඩුපාඩු මේවා තුළ තියෙන භයානකකම ජනතාවට දැනුවත් කිරීම සිදු වුණා නම් මේ තියෙන මුඛපිලිකා ප්‍රමාණය ලංකාවේ අඩු කරගන්න අපිට පුළුවන්. ડોક્ટર ප්‍රසන්න කිව්වාගේ අපිට පුළුවන් මේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය මාධ්‍යකරුවා විදියට කරන්න. හැබැයි ජනතාව සක්‍රියව මේ වැඩේට දායක වෙන්න ඕනේ. හරි. ඩෙංගු වලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ. කොරෝනා වලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ. අපිට බේරගන්න පුළුවන් ජීවිත මේ ව්‍යසනයන් හමුවේ, එහෙම නැත්නම් මේ කියන ජාවාරම් කරුවගේ උමනාවන් හමුවේ විනාශ වෙලා යනවා. ඊට එරෙහිව අපි කතා කරමු. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න ප්‍රවෘත්ති සඳහා 2:59

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර නිමිත්තෙන් රථවාහන පාලනය සහ රථකාර කළමනාකරණය කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසේ මගින් පීවර කෙරෙන තිබෙනවා. පෙරහැර මංගල්‍ය බේබස් 15 දින සිට 30 දක්වා පැවැත්වෙනවා. කතරගම පෙරහැර නැරඹීම සහ වඳනාවේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා සහ නගරේ පවත්වාගෙන ලබන රථකාල පිළිබඳව මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසේ පවසන්නේ. රථකාල්වල ඇති ඉඩපහසුකම් සම්බන්ධයෙන් සජීවව තොරතුරු යවත් කාලය කිරීම වෙබ් අඩවිය හරහා සිදුවනවා. මේ වගේම කතරගම් මාර්ග තදබදය අවම කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ. අබතර පහසුකමක් ලෙස හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන මෙන්ම දුරකථන අංකද මෙම Google වෙබ් හරහා ජනතාවට ලබාගත හැකි බව සඳහන්. ඉරානයේ ජෝර්දානයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් ඇමරිකානු සැබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරානයේ එල්ල කළ බැලස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර හම්වේ ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබෙනේ. ප්‍රහාරයෙන් ඇමරිකානු සැබළුන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එක් සැබළෙකු අතුරුදන් වැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඔහු සොයා බෙහෙවුම් ක්‍රියාත්මක බව ඇමරිකානු මාධ්‍යම අර්ධන විධානයේ පවසනවා. මේනක ලක්කන්නේ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සාර බුලත්තිට කාල බලන් සකි කියලා මේ පටන් ගත්තම ඒකේ තියෙන ගුණ ප්‍රතිලාප ගණනාවක් ගේදවස්සල ගීතතුත් කතා කරලා තියෙනවා කියලා හිතෙනවා. මේ නැති නෑකම් අලුත් කරගන්න තියෙන ඒවා වැඩි දියුණු කරගන්න මේ හැමදේටම මගුලට මරණයට හැමදේටම බුලත් විට කියන එකෙදින් තිබුණා. කමතර වෙන්න පුළුවන්, වගා බිමට වෙන්න පුළුවන්, හේනට වෙන්න පුළුවන්, මිනිස්සු හිතවත්කම් බෙදා හදාගත්තේ නේද? තේ කෝප්පයක් බොන්න සල්ලි දුන්නට බුලත් ඉරක් කන්න සල්ලි දුන්නේ නෑ අපේ සංස්කෘතිය තුළ. හරි සංස්කෘතික කාරණ. හැබැයි මේ සංස්කෘතික කාරණාව එදාට වඩා බරපතල මට්ටමට අද වර්ධනය වෙලා මුඛ පිළිකාව ලංකාව තුළ ව්‍යාප්ත වීමේ වේගය ඉතාම ඉහළ මට්ටමක තියෙන විශේෂයෙන් පාසල් දරුවන් තමයි මෙහි ඉලක්කගත ගොදුරු බවට පත් වෙන්නේ. පාසල් දරුවන්ටත් මුඛ පිළිකාව දානමක් තියෙනවා. පැකට් කළ පුවක් සහ මාවා තූල් ආදී විෂ මද්‍රව්‍ය නිසා දරුවන් අතර මේ ප්‍රචලිත මුඛපෙලිකා මේ ප්‍රචාරණය වීම එහෙම නැත්නම් ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අනුව අපි කල්පනා කළා මේ පාසල් දරුවන් මුඛපෙලිකාවෙන් මුදා ගැනීම සඳහා මහජනයාගේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන් සැකසිය යුතුදැයි පිළිබඳව විමසා බලන්න. ඒ නිසා තමයි අපි ඔබ වෙනුවෙන් දුරකථන අංක දෙකක් විවෘත කරලා අද මේ කතා බහ නිර්මාණය කළ තින් මේ රටේ මහජනතාවට විශේෂයෙන් පාසල්වල විදුහල්පතිවරුනි ගුරු මෑණිවරුනි බියවරුනි අපි ඔබට ආරාධනා කරන ඔබේ අත්දැකීම මේ රටට ලබා දෙන්න. සමහර අම්මලා හිතන් ඉන්නවා අපේ දරුවව අපි උදේට ඉස්කෝලේ යවනවා කිසිම කරදරයක් නැහැ, ගෙදරාවත් හරි සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න දරුවෙක්, කිසිම දෙයකට එයා යොමු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඊයේ වෙනකොට අපිට අහන්න ලැබෙන ප්‍රවෘත්ති ඊට වඩා හරි ඛේදවාචකයක්. මේ තමයි ආරම්භය, මද්‍රව්‍ය භාවිතයේ ආරම්භය තමයි බුලත් විටක් හපන එක. ඊට පස්සේ දුම් වැටියක් උරන්න පටන් ගන්න එක. එතනින් එහාට ඒ ගමන් මග බොහොම ඉස්සරහට යන්න පුළුවන්, බොහොම සාර්ථක බේබද්දෙක් වෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් නම් නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න එනකන් තියාගන්නේ නැතුව නියපොත්තෙන්ම කඩලා අයින් කරලා දාන්න. හරි, ඒක තමයි අපි අදින් සිද්ධ වෙන්න ඕනේ. ඒ පිළිබඳව ඔබට යම් කිසි අදහසක් ඇති, කොහොමද අපේ දරු පෙටවු ටික බේරගන්නේ මේ වැඩෙන් කියලා රත්තරන් අම්මේ තාත්තේ ඔබට අදහසක් ඇති, ඔබේ මල්ලිව ඔබේ නංගිව මේ පාසල් ගියාට පස්සේ පාසල වටා ඒ තියෙන මීටර 100 150ක භූමි ප්‍රමාණය ඇතුලේ ජාවාරම් කරවෝ කරගෙන යන මේ දුම්කල සහ පුවකාසුත නිෂ්පාදන අලෙවිය, මේක වළක්වා ගන්න අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඔබ දන්න දේ, ඔබට දැනුණු දේ, ඔබ දකින දේ, ඔබ විඳින අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්න. සමහර වෙලාවට අම්මලා තාත්තලා අඬ අපිට කතා කරලා කියනවා අනේ මන් දන්නේ කොච්චර කිව්වත් අහන්නේ නැහැ, දැන් ඉස්සර නම් බුලත් විටක් විතරයි කන්න පටන් ගත්තේ, දැන් සිගරට් එකක් බොන්න පටන් අරගෙන, දැන් තවත් විෂ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මට නම් තේරෙන්නේ නැහැ මට මේ ගෙදර දාලා යන්න හිතලා තියෙන්නේ. රුපියලක්වත් තියාගන්න බෑ, විෂම බරපතල ගණේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. අනේ තියෙන කරාමු දෙක කඩාගෙන පහුගිය දවසේ අපේ පුතා පැනලා ගියේ, එයාට කුඩු බොන්න සල්ලි නැහැ කියලා. එහෙම කියන අම්මලා අපිට හම්බෙලා තියෙනවා. මේ අපි ওই කතා කරන මහා ව්‍යසනකාරී තත්වයට පාදම එහෙම නැත්නම් මූලාරම්භය ලබා දෙන පළවෙනි පඩිපේලිය තමයි බුලත් විටේ. එහෙම නැත්නම් ඊටත් එහා පැත්තේ ගිහිල්ලා පැනපුවක් පැකට් එක මේවා නිෂ්පාදනය කරන්නන් අලෙවි කිරීම සඳහා අලෙවි ජාලයක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ ක්‍රියාත්මක වෙන අලෙවි ජාලයේ ඔබ දන්නේ නැති වුණාට ඔබේ දරුවා නියෝජිතයෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා මේ පන්තියේ ඉන්න යාළුවෝ හැමෝටම මේවා ගෙනැද්දින නියෝජිතයා බවට පත් වෙන්න පුළුවන්. කීප දෙනෙක්ට බඩු දෙනවා නම් මං ඔයාලට නිකන් දෙන්නම් පැකට් එකක් කියන දැනට ලංකාවේ මාකට් එක හැදිලා ඉවරයි. ඒ නිසා දරුවෝ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මේ අත්දැකීම ඔබට ඇති, ඔබ විඳින අත්දැකීම අපිට කතා කරලා කියන්න. ඔබේ අදහස් දැක්වීම ඉතාම වටිනවා මේ රටේ අනාගතය යහපත් කරගැනීම වෙනුවෙන්.
1: දුරකථනාංක මතක් කරමු. විශේෂයෙන්ම මේ සමහර අය මේවට කතා කරන්න මැලි වෙනවා, නිර්නාමිකව හරි මේ තොරතුරු කියන්න මැලි වෙනවා. මොකද ඒක සමහර වෙලාවට ඔවුන්ට තර්ජනයක් වෙයි, එහෙම නැත්නම් අවුලක් වෙයි කියන හිතාගෙන ඉඳලා. නමුත් ඔබේ අදහස් අපිට වටිනවා. ඒක තමයි මේවා මුදුෂන් කිව්වාගේ මේව නවත්ත ගන්න, මේවට වැටබඳින්න, එහෙම නැත්නම් මේව සමාජයෙන් තුරන් කරන්න අපිට අවශ්‍ය කරන දේවල් 0112 775 285 ඒ වගේම 0112 775 760. දැන් මුදුෂන්ක දැන් තව මේකේ ප්‍රතිකඩක් තියෙනවා. ඒකට අවශ්‍ය නිලධාරීන් වැඩ කටයුතු කරමින් ඉන්න මේ පුනරුත්ථාපන කටයුතු සහ මේ වෑ අත්මිදීමට අවශ්‍ය ක්‍රම, එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර, මෙන්න මේ වගේ දේවල් වලට කොහොමද යොමු කරන්නේ කියන කාරණේ පිළිබඳවත්, එහෙම නැත්නම් උඩ ඕනතරම් රජ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඇත්තරම මේවට අත්මිදීමට ප්‍රතිකාර වගේ දේවල් ලබා ගන්න පුළුවන්.
0: රනිල් මේ අපි ඇමතුම් ලබා ගැනීමෙන් ඉන්න විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිතුමාට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ ඔවුන් ඩෙංගු මර්ධන ව්‍යාපාරය තුළ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන ඍජු දායකත්වයක් එතුමන්ලා මේ වැඩේටත් ලබා දෙන්නේ සතුමන්ලා කොහොම හරි සම්බන්ධ කරගන්න. අපි බලමු අපි උදේ 10ට පෙර අතව එතුමන්ලවත් සම්බන්ධ කරගැනීමෙන් මේ කතාබහ ඉදිරියට රැගෙන යන ලෑස්ති. මේ රටේ මහජනතාව විදියට ඔබට යම් කිසි අදහසක් ඇති අපි ලොකුවට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔබේ නමගම කියන්න අකමැති නම් ඔබේ අදහස අපිට කියන්න පුළුවන්. රනිල් දුරකථනයේ කෙනෙක් ඉන්නවා මේ වෙලාවේ.
1: ඔව් පුෂ්ප මහත්මිය කඩුවෙලි අයිබෝන ඔබට
2: අයිබෝන වෙලාවේ මේ මම මේ කියන්නේ මේ මේ කිව්වී මම කියන්නේ මේ පාසල් කිට්ටුව තියෙන මේ ඒ වගේ සිල්ලර කඩවල ඔය මේ විකිණීම මේ අදිය වෙච්ච දෙයක් නෙමෙයි. මේ වලට පුහුණු කරේ මම ඉස්කෝල යන කාලේ. මට දැන් අවුරුදු 71ක් වෙනවා. ඒ කාලේ ඇත්තටම අපිට පරිලස ඒවා ආවේ මේ මේ එංගලන්තෙන් ස්වීට්ස් ආවේ. එතකොට ඒගොල්ලන් ගෙනාවා සිගරට් එක වගේම අඟල් 6ක් විතර දිග උඩ පොඩ රතු කරලා සිගරට් එක වගේම ලොසින්ගරයක්. ඒක එකක්. ඊළඟට මස් භාවිතය ගැන කතා කරොත් කුකුළු පැටව් වගේ හැඩේ තියෙන සීනි බෝල. එහෙම තමයි මේ පොඩි ළමයින්ට ඔය ඉස්සෙල්ලාම පුරුදු කරන්න පටන් ගත්තේ. මන් දන්නේ ඒ කාලේ ඒවවල මද්දාපිය අඩංගුරාද කියලා. නමුත් එහෙම තමයි සිගරට් එක පොඩි ළමයාට දුන්නේ. ඉතින් අපේ අම්මලා අපි ඔය ආසාවට අරගෙන මෙම කටේ තියන් ඉන්නකොට අපේ අම්මලා ඒ වෙලාවෙම අපි ඒ වලින් වළක්වලා අපිව ඒකෙන් බේරගත්තා. ඉතින් හොඳම දේ තමයි මේ අපි වුණාට පස්සේ දේවල් හොයනවට වඩා මේ අම්මලගේ තාත්තලගේ වැඩිහිටියන්ගේ අතේ තමයි මේ දරුවන්ව ඕවලින් බේරා ගැනීමේ වගකීම තියෙන්නේ. මොකද අපේ අම්මලා අපිට එහෙම කරා. ඉතින් ඒක නිසා මම කියන්නේ පුළුවන් තරම් දරුවා කඩේට යන ඒ සල්ලි අතට දෙන එක, ඒ සල්ලි කීයක් වියදම් කරලාද මොනවද ගත්තේ සල්ලි ඉතුරු සල්ලි කෝ, ඒව නිරන්තරයෙන් හොයා බලන්න ඕන. පුළුවන් තරම් දරුවන්ව කඩේට පාසලට ගිහිල්ලා බස්සලා ගෙදර එන අතරතුර කඩේට යන එක වෙනත් අයකින් දේවල් ගන්න එක ගැන විශේෂ අවධානයකින් ඉන්න ඕන. එහෙම ඉඳලා පුංචි කාලෙදිම දරුවව මේකෙන් ගලව ගත්තොත් මං හිතනවා හුඟක් දුරට මේක කරන්න පුළුවන්. මොකද නැත්තම් ඒ අපිට ඔය මේ මේ ඔය ජාල නිෂ්පාදනය කරන්නේ කවුද, බෙදා හරින්නේ කවුද කියලා හොයන එක හරිම අසීරු කාරණයක්නේ. ඒ කියන්නේ ආරක්ෂක අංශවලටත් ඒක අසීරු කාරණේ. මේව හොරෙන් කෙරෙන එක කෙරෙනවාම තමයි. ඉතින් ඒක නිසා අපිට කරන්න පුළුවන් අපේ දරුවෝ අපි ආරක්ෂා කරගන්න. 10 දෙනෙක් ඉන්නවා නම් අඩුම තරමින් අපි ඒ 10 දෙනාගෙන් අපේ අම්මලා තාත්තලා දරුවෝ 9 දෙනෙක් බේරුත් එක්කෙනාට අපිට අවධානය යොමු කරන්න පුළුවන් වෙනවානේ. ඒ ගුරුවරයාට හරි වැඩි වෙන ආංශයකට හරි ආරක්ෂක අංශයකට හරි ඒ එක්කෙනා නැත්නම් 10 දෙනාගෙන් 9 දෙනෙක් මේක පාවිච්චි කරලා එක්කෙනා නම් පාවිච්චි කරන්නේ නැත්නම් එකෙන් වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ මගේ ආදරණීය දෙමව්පියන්ට දරුවන්ව හදලා වඩලා විතරක් මදි ආදරයෙන් රැක බලා ගන්න ඕන. ඒදී මං කලින් මේ ගුවන් ඉදිලිමිය වගේ වැඩසටහන් කරලා කරපු කෙනෙක්. ඒ කියන්නේ දරුවන් ආදරයෙන් රැක බලා ගැනීම තමයි දෙමව්පියෙක්ගෙන් වැඩිහිටියෙක්ගෙන් වෙන්න ඕන. ඒක කරේ නැත්තම් හැදලා වඩලා කන්න බොන්න දීලා උස්මාත් කරලා ඉගෙනුවට වැඩක් නැහැ. අරක කෙරුන් නැත්තම් ඒක ලොකු අනතුරකට තමයි දරුවා වැටෙන්නේ. අපි දරුවෝ ආරක්ෂා කරගන්න හැම දෙමව්පියෙක්ම හැම වැඩිහිටියෙක්ම
0: පුෂ්ප මහත්මිය අපිට කතා කරන්න. එතුමියට තිබුණා හරි ලස්සන අදහසක් මේ වැඩේ අද ඊයේ නෙමෙයි පටන් ගත්තේ. ඒ කාලෙට ඔය පාසල් ඉලක්ක කරගත්ත විවිධ මන්ත්‍රව්‍ය වෙන්න පුළුවන්, දරුවන් ආකර්ෂණය කරගන්න පුළුවන් දේවල්. මොකද ඔවුන්ට ලොකු අවබෝධයක් නැහැ ජීවිතය ගැන, බරක් නැහැ. එහෙම අය තමයි ඉක්මනින් මේ සඳහා ගොදුරු කරගන්නට පුළුවන් වෙන්නේ. පළවෙනි දවසේ බුලත් පිටක් කාලා, එහෙම නැත්නම් පුවක් පැකට් එකක් කාලා, මාව පැකට් එකක් කටේ දාගෙන තමන්ගේ දරුවා ගෙදර ආවොතින් එදාම මේ වැඩේ නවත්තන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න, එහෙම නැත්නම් හොඳින් කියා දෙන්න මොන ක්‍රමෙන් හරි වළක්වා නොගත්තොත්. ඊළඟට අපි කියනවා මේ මනුස්සයා බලන්නක හොඳට ඉගෙන ගත්ත කෙනෙක් අන්තිමට අයිස් ගහන්න කුඩු ගහන්න පුරුදුනා, දැන් එයාගේ ජීවිතේ විනාශයි. අම්මගේ තාත්තගේ දේපල විකුණගෙන විකුණගෙන කාලා ජීවත් වෙන හොඳට ඉගෙන ගන්න පුළුවන් කොල්ලෙක්. ගමේ ඉස්කෝලෙන් හොඳට විභාගේ පාසල තමයි නගරේ අගනුවර දින ප්‍රධානම පාසලට ආවේ හොඳම ලකුණු අරගෙන. එහෙම ආව හුඟක් අය අහවෝ ගියේ අමු බේබද්දු විදියට, එහෙම නැත්නම් ජීවිතේ වරද්දාගත්ත මිනිස් විදියට. හරි දිශානතිය කවුන්ඩ තෝරා ගන්න බැරි වෙච්ච තැන් ඕනතරම් රනිල් අපි අපේ කාලය ඇතුලේ දැකලා තියෙනවා.
1: නදුශංක මේ දුරකථන ඇමතුමක් තියෙනවා රුවන්පුර මහත්මයා, ගල්නෑව ප්‍රදේශයේ ඉඳලා අපිට කතා කරන්නේ. රුවන්පුර මහත්මයා අයිබුවන්.
3: ඔව් අයිබුවන් මහත්මයා. මාගේ නම කිව්වම මේ පැත්තේ හුඟක් දෙනෙක් දන්නවා. මොකද මේ හේතුව මමත් බුලත් පිට විකුණමු මිනිහෙක්. ඇත්තටම මම බුලත් පිට 300ක් එක්ක දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා මම නැවැත්තුවා විතර. ඒ නැවැත්තුවේ ඇත්තටම මේ දුන් කළ ප්‍රශ්නෙකින් තමයි. ඒ කියන්නේ ඔය දුම් කළ කනකොට මම ඇත්තටම බුලත්තර කනවට විරුද්ධයි. නමුත් මට ඉතින් අර ආර්ථික ප්‍රශ්නයක් එක්ක මම ඔය ටවුමට ඇවිල්ලා බුලත්තර ටිකක් ඉස්සා. පස්සේ මේක ඇත්තටම මම මේ මටම දැනුණා මේක ඇතින හානිය. මම මේ බුලත්තර විකුණවට මම ජීවිතේට බුලත්තරක් කාලා නැහැ, කන්නෙත් නැහැ, මට කන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේකෙන් වෙන හානිය මම දැක්කා. ඒ දැකපු නිසා මම ඇත්තටම මට හරි දුකක් ඇති වුණා. මේ දුම් කළ ප්‍රශ්නය ඔල්ලෝ දුම් කළ ඔය අර තූල් ප්‍රශ්නය ඉතින් කටේ තියාගන්න මාත් එක හරි ගස්සන ඇති වෙනවා. ඒ දවසවල මම ගහලා තියෙනවා උඟ දෙලකුත්. එතකොට මාත් එක ලොකු මතභේදයක් ඇති වෙනවා මේ දුම් කළ කන්න ඉල්ලනකොට. මං කියවා කන්න එපා, ඔවා විසයි බුලත්තිරක් එක්ක. ඉතින් මන් දන්නේ මේ ඇවිල්ලා තියෙන කෙනෙක් එක්ක මම බුලත්තිර එක්ක ඕනනම් ටිකක් දෙන්නම්, ඊට වඩා මයින් ඉල්ලන්න එපා කියලා එහෙම මට ගැටුම් ඇති වුණා ඒක. ඒක නිසා මම ඇත්තටම බුලත්තිර නවත්තලා දැම්ම. මට මේ වියතනේ මට පේනවා. මං අවුරුදු පහකට ඉස්සෙල්ලා මේ ව්‍යාප්ත වෙනවා කියලා දැනගත්තා මේ වියතනේ. එතකොට ඒ වෙනකොට මේ ලොකු ව්‍යාප්තියක් ආවා. දැන් මේ බුලත්තිරත් එක්කම තමයි ඔය වෙනත් විෂමද්‍රව්‍ය විකාල වශයෙන් පැතිරෙන්න පටන් ගත්තේ. ඔබතුමාලා ඔය අදහස් දක්වන දේවල් වලින් මට දැනෙනවා තියෙනවා. මේකත් එක්ක ගැට ගැහිච්ච තව විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇත්තට මේ බුලත්තිර විකුණන එක ජාරම් බාට පත් කරගත්තා. බුලත්තිරක් එක්කේ සාමාන්‍යයෙන් අයින් දෙක මිනිහෙක් යම් කිසි තැනක බොහොම සාධාරණ විදිහට බුලත්තිරක් එකුණන ජීවත් වෙනවා. මේක ඊට පස්සේ ජීවත් වීමේ වෘත්තියේ කලාවක් බවට පත් කරගත්තා. මේක හරහා ලොකු ආදායමක් බවට පත් කරගත්තා. මේ ලොකු ආදායමක් කියන්නේ මේ බුලත්තිර හදලා ඉතින් මේ වෙන වෙන දේවල් වලට මිශ්‍ර කරලා ඔය මාවා තීන් වෙන දේවල් ව්‍යාප්ත කරන්න පටන් ගත්තා. මේක විතරක් නෙමෙයි, මේකත් එක ගැට ගැහිච්ච තව ඔය ගුලි වර්ග, ඊළඟට ඔය චුයින් ගම් වර්ග, ඊළඟට මේ පවා විකුණනවා. මේ තලේ තමයි මේ හැමදේම යන්නේ. ඊළඟට කුඩු අයිස් ගංජා, ඒ විතර බුලත්තිර කාර්ය. අපි නිකන් හිතන්නේ අපි නිකන් එක එක්කෙනාට කාර්යකාරයක් දිනවනේ. දැන් බුලත්තිර කාර්යෝ තමයි මේ වදෙන් කරන්න බටකද. ටිකට් කවුන්ටරයක් තියා ගන්නවා. ටිකට් කවුන්ටරය දාගෙන කරන්නේ ටිකට් කවුන්ටරය ටිකට් 100ක් දුන්නා බුලත්තිර 100ක් දෙකියක් විකුණ ගන්නවා. ඉතින් ඇත්තටම ඒවා හදලා දෙන්නේ මේ රටේ ආර්ථිකයේ පිට ගැට ගැහිච්ච වෙනත් දේවල් කරන්නනේ. නමුත් තාන් අර වාගේ දේවල් තමයි මිනිස්සු මේ ස්ථානගත කරේ. ඇත්තටම දැන් ওই ලොතරැයි කවුන්ටර ලංකාවේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද බලන්නකෝ. ওই ලොතරැයි කවුන්ටර ඇතුලේ කොච්චර ප්‍රමාණයක් බුලත්තිරි ගුණනවද කියලා බලන්නකෝ. ওই මත්ද්‍රව්‍ය ජාලයේ ගැට ගැහිලා තියෙන ප්‍රමාණය බලන්නකෝ. මං කියන්නේ ලොතරැයි කවුන්ටර අය මේ මත්ද්‍රව්‍ය ජාල අරන්කාරෝ කියන එකම නෙවෙයි, අබෝම නෙවෙයි. නමුත් මේ හරහා මේ වාගේ ස්ථානගත වෙලා තමයි මේ වියත් වෙන්නේ. ඊළඟට මේ පාරවල් ලයින තියෙන විශාල කඩ කොච්චර තියෙනවද බලන්නකෝ. ඔය කඩවල් වලින් කරන්නේ මේ පාරවල් ලයින ඉඟා කොයිදේ නෝක ශනිකෝ ව්‍යාප්ත කරන්න පුළුවන් ස්ථානෙන්න. මන් අන්න මේ දේවල් මේවා වෙනකොට විතර කඩවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒවා හොයලා බලන්න ඕන. විතර කඩයක් මෙච්චර ඉක්මනට දින වෙනකොට ව්‍යාප්ත වෙනකොට කොහොමද මේ තුනේ කියලා මේක ඉරෙන්න දින්කල්. මම දැනුවත් එක්කෙනෙක් ඉන්නවා දවසකට දුම්කල ආර කීය 500 ඉන්නවා. එතන කාර 1000 තිබුණා දුම්කල. එතකොට යට බුලත්තිර කරන්නේ. හැබැයි දුම්කල 4000 තමයි ගුණන්නේ. එතකොට හිතාගන්න ඔය ආදායම් මාර්ග කියලා බැංකුවෙන් සල්ලි අරන් යන්නේනවා මේ මාරු සල්ලි. බැංකුවෙන් එන ඔයා ගාවට. ඉතින් ඒ වාගේ ඇත්තටම හරි කනගාටුදායකයි. ඒ ඉන්න දැන් අවධානය යොමු කරන්න ඕනේ ඉන්නේ මේ වෙනකොට ඔය හැම ස්ථානයක් පිළිබඳවම ඔය පාරවල් ලයින් තියෙන ස්ථානගත වෙච්ච හැම තැනක්ම හොඳ හොදිස්සියෙන් ඉන්න ඕනේ. ඒ තැන්වල තමයි මේවා ව්‍යාප්තලා තියෙන්නේ. ලොතරැයි කවුන්ටරේ ඉඳලා මම මේ කියන්නේ. ලොතරැයි කවුන්ටර රජයේ අනුග්‍රහයට තමයි මේවා පවත් කරන්නේ. අන්න ඒවා පිළිබඳව විචලනයක් කරන්න, සමීක්ෂණයක් කරන්න.
0: හොඳයි බොහොම සුදී රුවන් පුර මහත්මයා අපිට කතා කරන්නේ එතුමාගේ අදහසේ විදියට දක්වනකොට අපි ආරාධනා කරමු රනිල්. දැන් මේක එක පාර්ශ්වීය සංවාදයක් වෙන්න බෑ. මේ හැම කෙනාම දුංගලයට විරුද්ධ, දුංගලයට බුලත්විට එක දුංගල භාවිතා කරනවට විරුද්ධ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන කණ්ඩායම. නමුත් ඇත්තටම මේ ඇබ්බැහියට යොමු වෙලා ඉන්න කෙනෙක් මේ වන විටත් විට බුලත්විටක් සපන කෙනෙක් වෙන්න පුළුවන්. මාව පැකට් එකක් එහෙම නැත්නම් ඔය තූල් ආදී අපි කියපු දුංගල සහ පුවකාශ්‍රිත නිෂ්පාදන භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔවුන්ටත් නිල අයිතියක් තියෙනවා මේ සංවාදයේ කොටස් කරුවන් වෙන්න. ඔවුන්ගේ අදහස් දක්වීම වෙනුවෙන් තමයි අපි ඉඳකඩ වෙන්න කියලා තියෙන්නේ. අපිට කතා කරන්න පුළුවන් සහ WhatsApp ඔස්සේ ඔබේ අදහස ලියන්න පුළුවන්.
1: ඒක සාධාරණීකරණය කරන්න නම් කවුරු කතා කරන එකක් නෑ, හොරෙන්නේ කරන්නේ. මේ බෙලියත් ප්‍රේමසිරි මහත්තයා ඉන්නවා. අයිබෝන්.
4: අයිබෝන් අපේ රටේ මහත්තයතුමා හොඳ ලස්සන මාතෘකාවක් ගත්තා මහත්තයෝ කතා කරන්න. මට කියන්න තියෙන මහත්තයෝ අර ඉස්සෙල්ලා තු මහත්තයා තු කතා මහත්තයෝ හරියටම හරි මහත්තයෝ ඇත්තටම මහත්තයෝ මම කියන මහත්තයෝ පාරේ මහත්තයෝ මමත් කැඳවිකුණ මේ එක්කෙනෙක් විතර මම මේ කතා කරන්න මහත්තයා මම බුලත් ටික සිගරට් විකුණන්නේ මහත්තයෝ ඇත්තටම මහත්තයෝ බුලත් ටිරවල ඔය දුම්කල කේස් එක මහත්තයෝ ලංකාව සේරම මහත්තයෝ පිටිස්සල් මහත්තයෝ කේස් එක ගැන ඒ වගේ තමයි මහත්තයෝ ගුලි දැන් තියෙන මහත්තයෝ ගුලියක් තියෙන මහත්තයෝ මේ ගුලි මහත්තයෝ මම දැක්කා මේ කොල්ලෝ අවුරුදු 14 12 කොල්ලෝ රංජු ගහිලා කන්නේ මහත්තයෝ මේ ගුලි අරන් ගිහලා කන්නේ කාල මහත්තයෝ හිනහ වෙනවා නටනවා මගේ ඇස් දෙක මහත්තයෝ දැකලා තියෙන මහත්තයෝ මේ මාතෘකාව ගැන මහත්තයෝ අපි ඔබතුමාල කොපමණ කිව්වත් මේ රටේ වගේ කියවුතු මිනිස්සු හොයන්නේ නැහැ මහත්තයෝ හොයන්නේ මහත්තයෝ විනාශයක් නාම තමයි අර ඩෙන්ගු හැදුවා දැන් ඩෙන්ගු හොයනවා ඩෙන්ගුවෙන් නරන කිට්ටු උන්ට හොයන්නේ ඩෙන්ගු වල සමාත කොපමණ දේවල් මේ කරන් හටේ තුමානේ කෙරුවේ නැහැ මහත්තයෝ ඒ වගේ තමයි මහත්තයෝ මේ මද්දාවේ කේස් එක මහත්තයෝ ඔබතුමාල අපි කොච්චර කතා කරත් මහත්තයෝ මේ ලංකාව තේරෙම මේ බුලත් වලින් මහත්තයෝ ප්‍රතිරලා ගිර තිනවා ඒ වගේම ගුලියෙන් ඒ වගේම චුවින් ගම් එකෙන් ඒ වගේම තොපියෙන් මාතෘකාව ගැන කිසිම අවබෝධයක් නැති එක මහත්තය බොහෝම කනගාටු මට කියන්නේ මහත්තය මම දෙලියත්ත කහවත්තෙන් ප්‍රේම්සිරි කතා කරන්නේ ඔබතුමාලා මේ අරගෙන වැඩසටහන මහත්තය බුදුමාකාර සහායකත් මහත්තය අපදින මොකද අප ඔබතුමාලා විතර අපිට කියන්නේ බොහොම ස්තුති මහත්තය
0: බොහොම ස්තුති ඔබතුමාටත් මේ අදහස් දැක්වීම වෙනුවෙන් රනිල් සමස්ත රටේම ජනතාවට මේ සංවාදී විවෘතයි විශේෂයෙන් පාසල් ඇතුලේ මේ මද්‍රව්‍ය භාවිතය එහෙම නැත්නම් පුවක් සහ දුංගල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අනිත් පැත්තෙන් අපි කිව්වා ඊ සිගරට් එක එහෙම නැත්නම් අපි කියන පප් එක ඉතාම ඉක්මනින් දරුවෝ අතර ජනප්‍රිය වෙමින් පවතින මේ ලංකාවට ගෙන එන්නවත් හැකියාවක් නැහැ ගුවන් තොටුපළේදී වත් අඩංගුර ගන්න හැබැයි හොර රහසේ කොයි ක්‍රමයකට හරි හිතවත්කම් පාවිච්චි කළා හරි රට ඇතුලට අරගෙන ඇවිල්ලා මිනිස්සු මේ කරගෙන යන ව්‍යසනේ විශේෂයෙන් මේවා පොඩි දරුවන් අතරපත් කිරීම ඒ දරුවෝ ඊට පස්සේ තමන්ගේ පාසල් ප්‍රජාවට මේවා හඳුන්වා දීම ඒ තුල පොඩි ආශාවක් ඇති වෙනවනේ සෙල්ලම් ගෙදරක් දැම්මත් බීඩියක් සුරුට්ටුවක් බොන විදිහේ චරිතයක් ඒක ඇතුළට දාගන්නේ අපේ සමාජයේක සාමාන්‍යකරණය වෙලා නිසා ඉතින් බුලත් කියලා කියන්නේ අපේ දීර්ඝ සම්ප්‍රදායක් දීර්ඝ ඉතිහාසයක් තියෙන දෙයක් බුලත් විටක් කන එක අපේ සම්ප්‍රදාය ඇතුළේ තිබුණා ගෙදරට කෙනෙක් ආවම සංග්‍රහ කරන එක බුලත් විට ඇතුළේ තිබුණා හැබැයි ඔය ඔරිජිනල් බුලත් විට ඇතුළේ දුංගලයට ඉඩක් තිබුණේ නැහැ කියන එක මේ පැරණි සීය කෙනෙක් අපිට කතා කරලා කියන මහත්වයේ අපේ සම්ප්‍රදායික බුලත් විටේ කිසිම දවසක දුංගල වලට ඉඩක්

පින පොඩි කට සුවඳ වෙන ප්‍රොජෙක්ට් එකක් තමයි අපි ළඟ තිබුණේ. පස්සේ කාලේ තමයි මේක මේ මද්ද්‍රව්‍යයක් විදිහට මත්වීම සඳහා මිනිස්සු පාවිච්චි කරන්න පටන් ගත්තේ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ නැතිවරිකම් වෙන්න පුළුවන්, ටිකක් මිලාදික මද්ද්‍රව්‍යයකට යනවට වඩා තමන්ට අවශ්‍ය තෘප්තිය ලබා ගැනීම සුළු මුදලකට කරන්න පුළුවන් නිසා බුලත් විටට හුරු වෙන්න ඇති. සමහර අය කියනවා නිදි මරනවා නම් අනිවාර්යෙන් බුලත් විටක් හපන්න ඕනේ. වාහන පදවනකොට දැනෙන නිදිමත නැති කරගන්න හොඳට දුංගලයක් දාලා බුලත් විටක් කෑම හරි. මේ වගේ කතා නිසා තමයි බොහෝ දෙනෙක් මේ බුලත් විට සහ දුංගල ආශ්‍රිත නිෂ්පාදන වලට යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අනිත් කවුරු මොනවා කිව්වත් තමන්ගේ ජීවිතය ගැන වටිනාකම තමන්ගේ ජීවිතේ තියෙන අගය දන්නේ තමන්මයි. මේක කාටවත් නීති දාලා පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙය ස්වයංව තමන් විසින්ම කරගත යුතු දෙයක් කියලා මම යෝජනා කරනවා කියලා තමයි අපිට මැසේජ් එකේ තිබුණේ. උදේ 9:27 අපිට අවසර දෙන්න විරාමයක් ගන්නවා.

0: කළොත් වෙන්නේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදේශ

0: ஆகட்ட பிரபலம வித்யானுகூல விசதம ஓட்டுஷீல் ஆக்டிவ் கிளாஸ்.
1: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: casa.
1: குழுபட்டு விசி பாக்கெட் அதிக சங்கியாவுக்கின் சம்பந்தவித்த ஜாத்தியந்தர முல்தென்கே ஜாய்காத் விஜயா.
2: ලත්දිටක් මෙච්චර ලොකු කතාවක් වෙයි කියලා කවදාවත් හිතුවේ නැතු ඇති. එහෙම මේ තරම් ලොකු ව්‍යසනයක් කියලා එදා සමාජයේ මිනිස්සුන් හිතන්නේ නැති. හැබැයි කාලය ටිකින් ටික වෙනස් වුණා. කාලයත් එක්ක මිනිසුන් බුලත්දිට භාවිතයේ ටිකින් ටික වැඩි කරන්න පටන් ගත්තා. ඉස්සර සාමාන්‍යයෙන් බුලත්දිට කපන තරුණයෙක් රණිල් අපිට හම්බෙන්නේ නැති තරම්. හැබැයි අද වෙනකොට තරුණ ප්‍රජාව ටිකක් බුලත්දිට සපන්න පුරුදු වෙලා අනිත් පැත්තෙන් ඔය අනිකුත් අපි කියපු මාව ආශ්‍රිත නිෂ්පාදන වලට හොරු වෙන්න පටන් ගන්න. යම් කිසි නැඹුරුවක් තියෙනවා විශේෂයෙන් තරුණයන්ගේ ආකර්ෂණය දිනා ගන්නවල. මේකට හේතුව තමයි සමහර වෙලාවට වෙළඳපොලේ මිල ටිකක් අඩුවෙන් මේ දේවල් ලබා ගැනීමට තිබෙන හැකියාව. කෙසේ නමුත් මෙය දිගින් දිගටම පැවතීම තුළ අපිට රෝගීන් සඳහා වියදම් කරන්න වෙන රුපියල් බිලියන 3ක විතර මුදල දවස දවස ගානේ වැඩි වෙනවා.
3: ඔබ දැකලා තියෙනවද මොන්දුශංක මේ සිගරට් වල මිල වැඩි කරා මේක අඩු කරා භාවිතය අඩු වෙලක් තියෙනවා. හැබැයි ඒක වෙනුවට විකල්පයක් විදිහට අපි දකිනවා මේ ඉතුරු වෙ බීඩි දෙන්න කියලා. ඒක
2: තමයි
3: ව්‍යසනයක් කියලා.
2: නෑ දැන් මේකට ඍජුව දායකත්වය ලබා දෙන්නත් ඕනේ. දැන් දුංගලේ අවුලක් තියෙනවා නම් දුංගලේ දුම් වැටියේ තියෙන දුංගලෙත් අවුලක් තියෙනවා. බුලත්ටිටේ තියෙන දුංගලෙත් අවුලක් තියෙනවා. මේකනේ ඉතින් වහලා ගහන්න අපි කොම්පැනි පොසත් කරන්න ඕනේ නෑනේ. මේක තමයි ඇත්ත. මේකටත් ඍජු උත්තරයක් අවශ්‍යයි. ජනතාව බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. මම බුලත්ටිට කන කෙනෙක් නෙමෙයි. හැබැයි මම බුලත්ටිටේටත් විරුද්ධයි සිගරට් එකටත් විරුද්ධයි. හානිය දෙකෙන්ම සමානයි. හරි. එතකොට බීඩි කර්මාන්තය ඒ හා සමානව ඊටත් වඩා බලපෑමක් එල්ල කරනවා. අඩුමතර මේ ඒ දුම්වලදී අර ෆිල්ටර් එකක්වත් නැතුව මිනිස්සු පාවිච්චි කරන්නේ. ඒ නිසා බිරි බොන්න සුරුටු බොන්න පුරුදු වෙච්ච මිනිස්සු සදාකාලික ලෙඩ. මේවට ඍජු මැදිහත් වීමක් උත් කරන්න මේක මිනිස්සු බුලත්ටිටක් හපන්නේ වෙහෙස කාන්සිය මහන්සිය නැති කරගන්නේ. ඒ මිනිහගේ බඩට පාර ගැහුවාගේ මේ කරන දේ ඇතුලේ සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා වැටෙන මේ එක එක්කෙනාගේ තර්කය. මෙගාපවල උතරයි එකේ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංගය අංක 21 වාසනාවන්ත අංක 7 33 41 සහ 49 කේ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාදාංගය අංක 21 වාසනාවන්ත අංක 7 33 41 සහ 49 දන නිදානේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 36 64 70 සී 10 36 64 70 හඳහනේ උෂ්චික ලග්නේ වාසනාවන්ත අංක 41 53 54 සහ 56 උෂ්චික ලග්නේ 41 53 54 56 අද සම්පත රතරයි අංක රටාව 02 5 02 9 5 02 k 02 5 02 9 5 02 k NLB ජයලොතරයි B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1551 B 1551 සුබ දවසක් ලොතරයි තුලා ලග්නේ වාසනාවන්ත අංක 5 13 63 තුලා ලග්නේ 5 12 63 විශේෂ අංකය 4147 විශේෂ අංකය 4147 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9යි විනාඩි 35යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0706 366 176 අංකයට

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: රටම

0: අවසරයි පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයි NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6796 579.

0: කොවිසිතල තුරයි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: යහපත් ලස්සන පොහොසත් ශ්‍රී ලංකාව හදන ගමනේදී ශ්‍රී ලාංකිකයා සුරක්ෂා විය යුතුයි. ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගත යුතුයි. සෞඛ්‍ය සඳහා රජය වැය කරන මුදල සීමා කර ගැනීම තුළින් රට ආර්ථික වශයෙන් ඔසවා තබන්නට පුළුවන්. ඒ නිසා බුලත් සපන්නට පෙර, අනිකුත් මද්‍රව්‍ය භාවිතයට පෙර ඔබ අසනීපකාරයෙක් වුණොත්, ඔබට පිළිකාවක් ඇති වුණොත්, ඔබ වෙනුවෙන් රජය ධර්ම මුදලට ඔබ නායකාරයෙක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් එහෙම තවත් පරම්පරාවකට උගන්වන්න තියෙන, තවත් දරු පැටවුන්ගේ ජීවිත රකින්න තියෙන සල්ලි ටික තමයි මේ පිළිකාව බලහත්කාරයෙන් එකට දාගත්ත මිනිස්සුනුවෙන් ගෙවන්න සිද්ධ වෙන. ඒ නිසා අපි පිළිකාවට ටටා බායි කියමු. අපි අපේ ජීවිත පිළිවෙලක් කරගමු. ඒ සඳහා තමයි අපි අද මේ කතිකාව නිර්මාණය කළේ. විශේෂයෙන්ම පාසල් දරුවන් මේ පුවක් ආශ්‍රිත, දුංගල ආශ්‍රිත නිෂ්පාදන නිසා මුක පිළිකා තත්ත්වයන්ට භාජනී වීමේ අවධානමක් තියෙනවා කියන කාරණාවත් එක්කයි අද මේ මාතෘකාව ඔස්සේ අපි කතා කරන්න තීරණය කළේ. රනිල්, අපිට ඇමතුමක් තියෙනවා මේ වෙලාවේ.
5: ඔව්, අපි සුජිත් මහත්මයා බේරුව වලින් කතා කරන්නේ. අයිබන් සුජිත් මහත්මයා.
6: අයිබන් මහත්මයා, හොඳයි මේ වැඩපිළිවෙල නම්. නමුත් දුංකලනේ බීඩි සිගරට් පවා හදන්නේ දුංකල වලින්. එතකොට දැන් ඉස්කෝලේ යන ළමයි සිගරට් බීඩි බොන අපිට පේනවා. එහෙමනම් මේක තානම් වෙන්න ඕන. අපි 100% කැමති. නමුත් ටොබැකෝ එකට මොකද වෙන්නේ? දැන් මේක බුලත් ඉඳ නැතුව කියන්නේ ආයි ළමයි වැඩිපුර සිගරට් බොනවා. එතකොට අර ආයතනය තමයි ඉහළ යන්නේ. එහෙමනම් පිළිකාව මුලින්ම දුරලා දාන්න බැස්. එහෙමනම් ටොබැකෝ එකත් වැහෙන්න ඕන මන්නම් කියන්නේ මගේ මතේ. එතකොට දුංකල තුරංගල යනවනේ. දැන් මේක වෙන්නේ මේක නිකම් අර පිළිකාට උඩින් නිකම් බෙහෙත් ගන්න වගේ වැඩක්. මේක හරියට දෙයක් වෙනවා නම් ටොබැකෝ ආයතනය පැහැදෙන මගේ අදහස. බොහොම ස්තුතියි මහත්තයා.
4: මොබසුති සුජිත් මහත්මයා මේ අදහස දක්වීම කරන්න. මේ අදහස රනිල් බොහෝ දිනක් අපිට WhatsApp ඔස්සේ එකතු කරලා තිබුණා. මේ ආයතනයක් එක්ක තියෙන ගනුදෙනුවක් නෙමෙයි. ඔවුන් කියන්නේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙනවා නම් මෙය සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඍජුව හෝ වක්‍රව දුම්කල ශරීරගත වීමේ හානියක් තියෙනවා නම්, පිළිකාකාරක තත්ත්වයන් නිර්මාණය වෙනවා නම්, ඒ වළක්වා ගැනීම සඳහා අපි ඍජුව දායක වෙන්න ඕනේ කියන කාරණේ තමයි බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබුණේ. දැන් අපිට මැසේජ් එකක් තියෙනවා. මහත්තයෝ, මේ කතාව ඉතාම වටින කතාවක්. ඔබ විශ්වාස කරන්න, අනුරාධපුරයේ අපේ දරුවන්ගේ පාසල්වලට මේ කියන මාවා තූල් වගේ දේවල් අලෙවි කරන ජාවාරම්කරුවෝ ඉන්නවා. ඔවුන් පිළිබඳව පොලිසිය දැනුවත් කළාට කිසිම වෙලාවක ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැහැ. මේ බිස්නස් එක සිද්ධ වෙනවා කියලා පාසල ඉස්සරහ කහයිරේ ට්‍රැෆික් ඩියුටි කරන රාලහාමි දන්නවා. හැබැයි ඒ අය මේ ගැන හොයා බැලීමක් කරන්නේ නැහැ. පාසලේ විදුහල්පතිතුමා ගුරුවරු මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් ඉන්නවා. ඒකට එතුමන්ලාට දොස් පවරන්න බෑ. යම් ආකාරයක දරුවෙක් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම චෝදනාවක් තියෙනවා කියලා හඳුනාගත්තොත් ඔවුන්ගේ දෙමව්පියන් විදුහල්පතිවරයාට ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එනවා. ඉතින් අන්තිමට ඒ අයට තමයි සිද්ධ වෙන්නේ තමන්ගේ හිරගෙදර ඉන්න දරුවෝ බලන්න බත් එකක් උයාගෙන එන්න. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න නම් දෙමව්පියන්ට ඍජු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෝ පිළිබඳව අවධානය යොමු කරන්න. එහෙම නැතුව වෙන කාට හරි දරුවන්ගේ වගකීම් බාර දීලා අත පියදාගෙන අපි ඉස්කෝලේට යවලා තියෙන්නේ. දැන් ගුරුවරුන්ගේ විදුහල්පතිවරයාගේ වගකීම තමයි මේ අය බලා කියාගන්න එක කියලා ඔළුව හිත හදාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේක මේ තරම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. අපි දකිනවා බස් එකේදී බුලත් පිට හපන, එහෙම නැත්නම් ඔය විවිධ මත් වෙන පුවක් පැකට් වගේ දේවල් ළඟ තියාගෙන ඉන්න, ඒවා කටේ තියාගෙන ඉන්න දරුවෝ. ඒගොල්ලන්ට කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ කටවල් වලින් අමුතු ගඳක්, අමුතු සරක් පිට වෙනවා. අපිට තේරෙනවා. නමුත් අපිට අදාළ නෑනේ. තමුසට මොකද කියලා තමයි අන්තිමට අපෙන් අහන්නේ. ඒ නිසා අපි නිහඬව ඉන්නවා. මේකට රජය ඍජු මැදිහත් වීමක් කරනවා වඩනවා. ජනාධිපතිතුමාට යෝධ බල, යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ මේ අනවශ්‍ය දේවල් දරුවන්ගෙන් ඈත් කරන්න. ඒ ව්‍යාපෘතියට අපි සහයෝගය දෙනවා කියලා තමයි අනුරාධපුරෙන් මේ මහත්තය කියලා තියෙන්නේ.
5: අපිට අමතුමක් තියෙනවා නුවර ගලගෙදරින් පීසේන මහත්තය. පීසේන මහත්තය, ආයිබෝන්. ආයිබෝන්
7: මහත්මය, මට කියන්න තියෙන්නේ අපි ඔබතුමාලා මේ වගේ වැඩසටහන් පවත්වන විවිධාකාර ඇත්ත මේ ආයුධ කොතරම් දුරට ක්‍රියාත්මක කියන එක පැත්තකින් එන ගැටලුවක්. ඔබතුමාලගේ ව්‍යායාමය හොඳයි. නමුත් අපේ මේ සමාජයේ ඒක පිළිගන්න මට්ටමක් ගොඩක් පේන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අපේ ප්‍රදේශයේ මද්‍රව්‍ය විකුණන අයත් පාවිච්චි කරන අයත් ඉන්නවා. අපි ඒවට ඉන්වෝල්වෙන්නේ නැහැ. මොකද ඉන්දිය අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින්දී විශේෂයෙන් කියන්න ඕන අපිට ඒ අය මේ ළඟදී බුදුසසුන වැඩසටහනක් තිබුණා. ඒකට ඔබතුමාගේ සහෝදර නාලිකාව වෙන මම නම් කියන්නේ නැහැ. සැරයට පැත්තේ එකක් තමයි ඒකට අනුග්‍රහය දැක්වේ. ඒත් ඒකට ඒ කට්ටිය තමයි මහත්ය වීදම් කරලා. එතකොට ඔබතුමාලා එහෙම එතකොට ගුණශීලතරට අවබෝධයක් යනවා. අපි මෙච්චර මේ රසුන්නති මෙල වෙනකොට ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියත්. ඒතකොට ඔබතුමාලාගේ මේ විහාරස්ථානයේ මේ වගේ ලේසියෙන් කරන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙන වත්තන් වල ඒ වගේ දැනසහන් කරනකොට විහාරස්ථානයේ මුල් වෙලා මම ධම්පාය ලොරණන කාලේ අපි මුලප්පිට මේ සම්බන්ධයෙන් ලොකු වැඩසටහනක් කරා. නමුත් එක මහත් මේකෙ තෙන්නව විතර කහලා. එහෙනම් මද්දව්‍ය නවත්තන එක. ඉතින් ඉතින් මාත් එක පොඩක් ඉරහි වෙලා මම ඊට පස්සේ වැඩදී මේක වෙනස්සලා මම අයින්නවා. ඉතින් ඔය වගේ දේවල් ඇත්තම අපි ප්‍රායෝගිකව කොතරම් දුරට සත්‍යමා කියන එක අපි විචාරකම කරන්න ඕනේ. විශේෂයෙන් මිනිස්සු දැනවත් කරන ලොකුතුමල්ලගේ උදව්ව. අපි තමයි ඒක මේ හරියට කරන්න ඕනේ. ඉතින් මේ ඒ වගේ වැඩසටහන් ගොඩක් යනවා. ඉතින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මුළුමල් සිතුදන් දෙනවා.
4: හොඳයි බොහොම සුදි. මේ ජනතාවගේ අදහස් අපි අද කතා කරපු මාතෘකාව බොහෝ දෙනෙක්ට වස්තු විශ්ය වෙන නමුත් බොහෝ දෙනෙක් මගහරිමින් ඉන්න ඉග්නෝ කරමින් ඉන්න මාතෘකාවක්. මේකේ බරපතලකම ඔබ තේරුම් ගන්නේ නැහැ ඔබට මේ දේ වෙනතුරු. අපි මුලින්ම සම්බන්ධ කරගත්ත ડોક્ટર ප්‍රසන්න මේ වැඩේ ඉන්න කෙනෙක්. එතකොට අනිත් පැත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාට ඔබව පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. දුංගල ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරනවා නම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නම සිද්ධ වෙනවා. සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ ඔබට ඒක කරන්න බෑ. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලාට නිල වශයෙන් බලය ලැබිලා තියෙනවා ඔබ අලෙවි කරන අලෙවි ස්ථානවලට ඇවිල්ලා වැටලීම් කරන්න කියන කාරණේ ડોક્ટર ප්‍රසන්න සඳහන් කළා. ඒ නිසා මේක එකපාරම ගන්න එපා නෙගටිව් පැත්තකින්. ඒක තමයි අපිට කියන්න ඕනේ. දැන් බුලත්ට ව්‍යාපාරය අපි කරගෙන යන අපිට ජීවත් වෙන්න විදියක් නැති හින්දානේ මහත්තයෝ මේක කරන්නේ. මේ ආණ්ඩුවාවට පස්සේ අපේ බුලත්ට රස්සාවටත් පහර දෙන්නනේ හදන්නේ නැහැ. මේ හදන්නේ අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ටික රකින්න. අපිට බුලත්ට වෙනුවට වෙන ආදේශක ව්‍යාපාරයකට යන්න පුළුවන් නේරණිල් නේද? තැඹිලි විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් බඩරිංගු කරලක් තම්බන්න පුළුවන්. මිනිසුන්ට අවශ්‍ය වෙන දේක් ඇඳුමක් මහලා අලෙවි කරන්න පුළුවන්. මේක එපා නම් අපි ඒක අයින් කරමු. ඒකේ තියෙන හානිය ඊට වඩා දරුණුයි. ඒකෙන් වෙන බලපෑම ඊට වඩා දරුණුයි. විශේෂයෙන් මේ නැති වෙන්නේ අපේ රටේ තරුණ පරම්පරාව. ඔබ බුලත් විතරක් හරි විකුණලා උත්සාහ කරන්නේ මොකක්ද? ඔබේ දරුවව ලස්සන ලෝකයකට අරගෙන යන්න. ඒකනේ රණිල් අපි හැමෝගෙම අරමුණ. ඒකනේ අපි හැමෝගෙම බලාපොරොත්තු. බුලත් විතරක් විකුණලා හරි ගන්න සල්ලි වලින් කොල්ලට කෙල්ලට හොඳ රුව ගන්නලා හොඳ තැනකට ගේන්න ඔබ උත්සාහ කරනවා. හැබැයි ඔබේ පාසල් වයසේ ඉන්න දරුවගේ වයසේම තව දරුවෙක් ඔබ දන්නේ නැතුව ඔබේ නිෂ්පාදනයේ මිලදී ගන්න. එහෙම නැත්නම් ඔබේ පැණිපුවක් පැකට් එක ඔබාලවි කරනවා පැකට් එක අරන් ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතේ විනාශ කරගන්න. ඔවුන් සෞඛ්‍ය පරිහානියට පත් කරගන්නවා. ඉතින් එහෙම හම්බ කරලා වැඩක් තියනවද කියලා හෘද සාක්ෂියෙන් අහන්න. අපිට තව එමතුමක් තියෙනවා.
5: හලාවතින් දිනේන්ද්‍ර මහත්මිය අයිබෝන්.
0: අයිබෝන් ඔබතුමාට ඇත්තටම කතා කරන්න හොඳම මාතෘකාවක් අද අපේ තරුණ පරපුර මාර විදිහට විනාශ වෙගෙන යන අපේ ප්‍රදේශයේ දියර වලට එහෙම සම්බන්ධ ප්‍රදේශ. ඒකට අපේ පැතිවල බහුලව දුම්කල වගාවක් සිදු වෙනවා. මම දන්නවා ගොඩක් අය දුම්කල වගා කරන අය වැඩිහිටියෝ ළමයි පවා මේ පත්තර කෑලි වල දුම්කල අර බහුලව තියෙන හින්දා කළ බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට ඒක නිකන් මේ අපේ ජනතාවත් සමගම මේ මද්‍රව්‍ය අවශ්‍යයි කියන තැනට අපේ දීවර පළාත්වල පත්තලා තියෙන තරමටම ඒක මේ අන්තර්ගත වෙලා මේ දේවල්. එතකොට මේ ලේගියන් වගේ දේවල් එතකොට මේ ගොඩාක්ම අපේ පැත්තේ බහුලව පුරුදු වෙලා තියෙන කාන්තාව තමයි මේවා ගොඩක් අලෙවි කරන්න. ඒකට එයාත්මවා තවත් දරුවෙකුට තමයි අලෙවි කරන්නේ. ඒගොල්ලෝ හැබැයි තවදක්වත් තමන්ගේ දරුව ඒවට මේ යොමු වෙනවාට ඒවා භාවිතා කරනවාට ඔය අම්මලා කැමතිනවා. ඒ වුණාට තවත් දරුවෝ ටිකක් විනාශ කරලා මුදල් ඉක්මනින් එකතු කරගන්න පුළුවන් හින්දා ඒවට අලෙවි කරන්න පුරුදු වෙලා තියෙනවා. මම හිතන්නේ ඇත්තටම මේක වන්තා සමිති අර සමිති මේ සමිති කියලා එතකොට ආගම පැත්තට පන්සලට පල්ලියට ගොඩාක් වගකීමක් තියෙනවා. දහම් පාසල් කරනවා හැම ආගමික මේ පරිසරයෙන්. එතකොට මේ ළමයි ගොඩාක් තරුණ ළමයි පොඩි ළමයි. එතකොට මේ අවුරුදු 12 14 13 ඔය වගේ අය මහත්තයා මේවට ඇද්දා කියලා බොහොම විදිහට. එතකොට මේ ළමංගේ ජීවිතයක් නෑ දෙයියනේ. මට නම් හරිම දුකයි ළමයි සත්තුලා ඉන්න සත්තු දැක්කහම. ඇත්තටම මම යෝජනා කරනවා අධීක්ෂණය කරන ඔඩිකායතන තියෙනවා මද්‍රව්‍යයට සම්බන්ධ ඒවට එරෙහි වෙලාම පද්ධ දීමනාවල් ගන්න අය කොච්චර ඉන්නවද මේ ගැන සොයා බලන්න. ඒකේ වගකීමක් තියෙනවා ආගමික අපේ සිද්ධස්ථානවල කෙරෙන දහම් පාසල් මරණාධාර සමිති කාන්තා සමිති මුණ සමිති කොච්චරක් තියෙනවද මම දැකලා තියෙන්නේ. සමිතිවල හැමදාම කතා කරන්නේ මුදල් ගණකද ණය දෙනවා ණය ගන්නවා මෙයා කරන. ඒකට දෙයියනේ අපිට සමාජ වගකීමක් තියෙන අපේ දරුවා බේරගන්න. ඒක අනිත් අයට වගකීමක් තියෙනවා මේක හොයලා මේ යෝජනෙන් බේරගන්න. ඇත්තර මහත්තයා අපේ රට මාර විදිහට මේ තරුණ ළමයි තරුණ පරම්පරාව මේවට ඇදගෙන එතකොට හිතාගන්න බැරි විදිහට මේ ළමයිගේ ජීවිත විනාශ වෙලා එතකොට මේ ළමයින්ට කිසි දෙයක් කරන්න නිර්මාණශීලී බවක් නැහැ. හිතන්නේ නැහැ කරන්න බැහැ වැඩ කටයුතු. ඒ තරම් ශක්තිය හීන වෙලා යන දුර්වල වෙලා හැමදේම මේ මද්රාවයට පොඩි කාලෙකට ඇදගෙන. ඒක නිකන් අපේ ප්‍රදේශවල වල තුන ඒක නිකන් අවශ්‍යයි වගේ නිකන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාලට යෝජනා කරන අතිගරු ජනාධිපතිගේ ජෝති ශක්තිය යොද බලය ලැබෙන්න ඕන මේ වියසනේට බොහෝම ජීවිත අවධානමින් පටන් අරන් තියෙනවා. මම ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම ආගමික පරිසරයේ තමන් ප්‍රදේශයේ කොට්ටාසේ ඉන්න ඒ ජනතාව බලාගන්න පල්ලියේ පන්සලට ලොකු වගකීමක් තියෙනවා. ගෙන හොයා බලන දහම් පාසලට ළමයා ගැන එතකොට එන පෙර පාසල් මේ පාසල් යන දරුව ගැන දෙමව්පියෝ ඉඳත් ඉල්ලනගේ දෙන්න පුරු කියලා මම දැකලා තියෙනවා මහත්තය. මේ දරුව ඉස්සර දෙමව්පියෝ තීරණ ගත්තේ දෙවල් දැන් තීරණ ගන්න දරුව. ඒ නිසා ඒකත් හරිම අසභාග්‍ය වෙලා තියෙනවා. දරුව ඉල්ලන විදිහට ඉල්ලන දේවල් දෙන්න පුරුදු වෙලා දෙමව්පියෝ ඒ මුදල් පරිහරණය කරලා ළමයි වෙන දේවල් මද්රව්‍ය භාවිතයට එතකොට වෙනත් අනවශ්‍ය දේවල් ගන්න මුදල් ගෙවෙන පුරුදු වෙලා. ඒ නිසා මම ඔබතුමාලගේ මේ සමාජයේ රටේ හැම ආයතනයකින් ඉල්ලා ඉන්න විශේෂයෙන් ආගමික පරිසරයේ මේවට මේ අධීක්ෂණය කරන්න පසු හිතරම් කරන්න මේ හොයලා බලන්න අනේ දෙයියනේ අපේ රටේ අනාගත මල් කැපුල ටික පර වෙලා යන්න නැතුව බලාගන්න කියලා ඉල්ලා සිටින ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මේක මුළු රටටම මේ පරිවිඩයක් දෙන්න කතා කිරීමේ
4: බොහොම ස්තුතියි දිනේන්ද්‍ර මාත්මිය හලාවතින් කතා කරේ. තුමිය කිව්වක කොටසක් තියෙනවා සමහර අපේ පළාත්වල දීවර පළාත්වල අරහිමි කියන්නේ මේක මේ මද්රවේ කියන්නේ සම්ප්‍රදායක් බවට පත් වෙමින් තියෙනවා. මේක තමයි අපි වරද්දගත් තැන. ඔබ තේරුම් ගන්න අනිවාර්යෙන් මේවා මේ මද්රව්‍ය ජාවාරංකාරයන්ගේ කූට උපක්‍රමයක් තමයි. මේව සාමාන්‍යකරණය කරන්න ගන්නවා. ඒ කියන්නේ රක්කුඩි එකක් බිව්වට කමක් නැහැ, සිගරට් එකක් බිව්වට කමක් නැහැ, බුලත් විඩක් කෑවට කමක් නැහැ. එතකොට ඒක තමයි මේ බුලත් විඩ කියන එකේ ලොකු තේරුමක් තියෙනවානේ. අපි ඔය කියන තහනම් ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. එතකොට දුම්කල අඩංගු නිෂ්පාදන සාමාන්‍යකරණය කරන්න ගන්නවා. ළමෙක් වුණාමත් ඕක පොඩ්ඩක් කන්න ඕනේ. ඕක තමයි ටික ටික කාන්දු කරන්න ගන්න. එතකොට රජයේ නම නීති කියන බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා යම් වර්ෂයකින් පසු ඉපදුණු දරුවන්ට දුම් වැටි භාවිතය තහනම් කරමින් යම් නීති ගේන්න උත්සාහ කරනවා. අර ජනතාව කිව්ව එක තමයි මේ දුම්කොළ සමාගම් වලටත් යම් වැටක් වඳින්න ඕනේ. දුම්කොළ සමාගම් ඔක්කොම දුම් වැටි විතරක් එතකොට ප්‍රොමෝෂන් එහෙම නැත්නම් ප්‍රවර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒ කතාවත් ජනතාවගේ පැත්තෙන් එනවා. ඒකත් පුළුවන් නම් තව සීමා කරන්න ඕනේ. ඒක නතර කරන්න බෑ නම් තව සීමා කරන්න ඕනේ. ඒවට අවශ්‍ය තවත් නීති අනපනත් ගිනල්ලා මේ මිනිස්සුන්ගේ ජීවිත ටික රැක ගන්න ඕනේ. يعني මේ අපි කරන්න හදන දේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් පවුලක්ම පිටින් විනාශ වෙනවා. පවුලේ තාත්තගේ ජීවිතේ විනාශ වුණොත්. ඉතින් මේ කාරණාව ගැන තමයි අපි අද දවසේ කතා කරේ. අපි උත්සාහ කරා මහජන සෞඛ්‍ය පරිශෝරුන්ගේ සංගමේ සභාපතිතුමන් සම්බන්ධ කරගන්න. පොල් රෝහණ මහත්තයා සම්බන්ධ කරගන්න. හේතුව තමයි මේ කවද ඉඳන්ද මේ වැටලීම් ටික සිද්ධ වෙන්නේ? කවද ඉඳන්ද දුම්කොළ අඩංගු බුලත් විටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙන්නේ කියන එක කාරණා පිළිබඳ කතා කරන එතුමන්ට අපි සම්බන්ධ කරගන්න බැරුව එතුමා සම්බන්ධ වෙන්න පොරොන්දු වෙලා හිටියා. නමුත් කාර්යබහුල තත්ත්වය නිසා අපි තාමත් නිෂ්පාදක කණ්ඩායම උත්සාහ කරමින් ඉන්නවා ඔහු සම්බන්ධ කරගන්න. කොහොමුණත් මේක තමයි කතාව. ඒ කියන්නේ තහනම් මේ තහනම් දේවල් දුම්කොලාසි නිෂ්පාදන මද්‍රව නිෂ්පාදන තහනම්. එතකොට මේක තහනම් කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඇවතුමක කිව්වා අපේ සම්පත් දායකාවක් එමන්තම් අපි කතා කරපු අසන්නෙක්. අපි අපේ ළමයව අපි නතර කර ගත්තොත් අපේ ළමයි ටිකව අපි බේර ගත්තොත් මොකද ජාවරංකාරය වල්ලන එක ආරක්ෂකංශවල නීති ක්‍රියාත්මක කිරීමේ අංශවල වගකීමක් ඕන්න එක නොකර ඉන්නවා වෙන්න බෑ. හැබැයි මේ වැඩේ කරන්නේ හොරෙන්නේ. ඉතින් හොරෙන් කරනකොට මේ වල්ලන්න ලොකු වෙහෙස මහන්සියක් දරන්න වෙනවා. ඒ අතරේ අපේ දරුවන් එහෙමත් නැත්නම්
5: අපේ අයව අපේ පවුලේ අයව අපි බේර ගන්න හැමතිස්සෙම අවධානයෙන් ඉන්නවා නම් මේක අපිට රැක ගන්න පුළුවන් කියන කාරණාව තමයි ඒ අසන්න අපිට කිව්වේ. ඉතින් ඒකත් එක්කම මේ කතාවේ දිගුවක් අපි අනිවාර්යෙන් ඉස්සරහට කරගෙන යනවා. ඒ නිසා අවධානයෙන් ඉන්න හැමතිස්සෙම ඔබ විරුද්ධ වෙන්න ඕන තැන විරුද්ධ වෙන්න, මේවෙන් බේර ගන්න, එහෙම නැත්නම් මේ වගේ මිදෙන්න පුළුවන් තැනදී ඔවුන්ට සහ ඔබ මිදෙන්න සහ ඔවුන්ව බැහැව්වන්ව මිදෙන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔබේ සමාජ වගකීම කියන එක අපි විශ්වාස කරනවා. අපි ප්‍රශ්නයක් ඇහුවා නේද, වැඩසටහන අවසන් කරන කලින් ප්‍රශ්නයක් ඇහුවා. අර ජනවාරි එහෙම නැත්නම් මාසෙක පළවෙනි ඉරිදා සහ අන්තිම ඉරිදා යෙදෙන දවස පිළිතුර පෙබරවාරි මාසෙනේ. පෙබරවාරි මාසේ අධික අවුරුද්දක යෙදෙන පෙබරවාරි මාස තමයි 1, 8, 15, 23, 29 එහෙම එන්නේ. එතකොට නිවැරදි පිළිතුර මුලින්ම දීලා තිබ්බේ ඇහැලියගොඩ සුජීව. සුජීව තමයි මුලින්ම පිළිතුරු දීලා තිබ්බේ. හරි, සුජීව සහ මැසේජ් කරපෝ කතා කරපෝ ඔක්කොටම සුදී කියන ගමන් අදට ඔන්න අපි සමු ගන්නවා. එහෙමනම් කතා කරපු මැසේජ් කරපු මේ ගැන අවධානයෙන් ඉරපු තමන්ගේ සමාජ වගකීම අඳුරගත්ත හැමෝටම ස්තුතියි කියන ගමන් අදට අපි ගිහිල්ලා එන්න මදුෂංකත් එක්ක. මම රනිල්.

0: സഹായോദിത അനുഗ്രഹയ
1: സൊനാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതൻ വെതിൻ വടിന ദൊരതകി അൽമാരിയക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതിൻ സൊനാലിക ട്രാക്ടറിയ
2: දිවයිනේ ප්‍රදේශ වැසකට අද දිනේ වැසියාටගත හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගම වයඹ පළාත්වල මෙන්ම මහනුවර ඩෝරෙලිය ගාල සහ මාතර දිස්ත්‍රික් ඊට අයත්. අම්පාර සහ මොන්ඩ්‍රාගල දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසිහෝගි ගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කලගුණ තත්වයක් පවතිනවා. උතුරු උතුරු බැද සහ වයඹ පළාත්වලත් බාතලී හම්බන්තොට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළන් ඇතිවන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තද සුළන් සහ කුණු මගින් සිදුවන අනතුර ඔබ කර ගැනීමට අවශ්‍ය පීවර කඩා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. නොවී දකුණු ප්‍රදේශයේ ඩැමන් දගරයාසන්න ක්‍රොක්ස්ට ඩෙල්ටා ප්‍රදේශය හටගත් කිණ්ඩකෙන් නිවාසියකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. සිය ගණ්ඩක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. ඔස්ලෝ නගරයට බටහිරෙන් කිලෝමීටර 50ක් පමණ දුරින් පිහිටි නිවාසික ප්‍රදේශයකයි ගෙඩ්ඩ හටගෙන ඇත්තේ. අසල වනාන්තරයකටද මෙම ගෙඩ්ඩ ව්‍යාප්ත වී ඇති බව සඳහන්. ගින්න මෙඩපැත්වීම සඳහා ගිනි නිවන බටයින් 80කට ආසන්න පිරිසක් සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ හෙලිකොප්ටර් 6ක් යොදවා තිබෙනවා. බලධාරීන් සඳහන් කළේ තද සුළන් හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරී යන බවයි. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. Music Garage හගනින වෙලාව උදේ 10:03.

0: Bobby, hit was szindutekka.
1: Music Garage with Bobby.
2: Hi, good morning. ඔතේ 10යි විනාඩි 9යි වෙලාව. අද ජූලි මාසේ 19 වෙනිදා ඉරිද දවස නේද? වීකෙන්ඩ් එකක් ගෙදරට වෙලා ඉන්නව වෙනක් පුළුවන්. එහෙමත් නැත්නම් කොහරි යනව වෙනක් පුළුවන්. ඔය මොන දේ කරත් මම දන්න එක දෙයයි. ඔයා සද්දටම ලක්කට මියුසික් ගරාජ් ආගනේ ඉන්නවා කියලා. ආ හරිනේ. හරියනම් ඉතින් ළඟව හිටම සින්දු එක දිගට අහන්න තමයි මේ chance එක වට දෙන්න හදන්නේ. දවල් 12 වෙනකම් මම මේ පැත්තෙන් ඉන්න. මැසේජ් කරන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. මේ හැම දෙයකම chance එක වට තියෙනවා. මොකද මේ පැය දෙක ඔයාගෙමයි. ඔයා කැමතිම සින්දු තමයි මම ඔයාට අහන්න දෙන්නේ. ස්පෙෂලි මේ අහන හැම සින්දුවක්ම මේ දවස්වල ට්‍රෙන්ඩින්ග් තියෙන සින්දු. ඕකේ. එනිසා ඉතින් මම පැත්තට කතා කරන්න, එතෙක්ම මැසේජ් කරන්න, අහගෙන ඉන්න කට්ටියව එකතු කරගන්න ඔයාට chance එක තියෙනවා කියලා මම ආයෙත් මතක් කරනවා. හරි, එහෙනම් ඉතින් කල්පනා කරලා බලන්න ජීවිතේ අපිට සමහර හිමි වෙන දේවල් තියෙනවා, හිමි වෙන දේවල් තියෙනවා. ඒ හැම දෙයක් එක්කම අපේ ජීවිතේ අපි ඉස්සරහට යන්න අලුත් හිණ අලුත් බලාපොරොත්තු ඇති කරගන්න එකට තමයි අපි ජීවිතේ කියලා කියන්නේ. එනිසා මේ වෙලාවේ මොකක් මහර දෙයකට පොඩ්ඩක් දුකින් ඉන්නා නම් අද මාත් එක්ක මූඩ් ෆික්ස් කරගන්න chance එකක් තියෙනවා. හරිද? මේ පැත්තට එන්න. අදවා තනියෙන් නෙවෙයිනි මං ඉන්නව මේ පැත්තේ. දවල් 12 වෙනකන් ඔයාගේ තනිකම පාළුව මේ හැම දෙයක්ම නැති කරන්න ලස්සන සින්දුත් එක්ක. ඕකේ. එහෙනම් මං වැඩ ටික පටන් ගන්නවා. ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. ඒත් එක්කම ස්පෙෂලි මතක් කරන්න ඕනි. ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් chart එකට add කරගන්න ඕනි කියලා. මට message එකක් දාලා තියෙන මම try කරනවා සලකා බලලා. අපේ panel එකත් එක්කත් කතා කරලා, boss එකත් කතා කරලා, කාවත් එක්කත් කතා කරලා. කාවේ මොකටද? කාවේ ඕනි. හරි කට්ටිය ඔක්කොම එක්ක කතා කරලා අපිට chart එකට add කරගන්න පුළුවන් song එකක් නම් අපේ playlist එකට add කරගන්නවා. අපි ඉක්මනින්ම එනිසා එකමත් message එකක් දාන්න පුළුවන් කියන කතාව මතක් කරන්න ඕනි. ඕකේ. එහෙනම් ඉතින් අපි සින්දු ටික අහන්න පටන් ගමු. මං ඉන්නව දවල් 12 වෙනකම් මේ පැත්තේ. සිතා කුමටද සින්දුව තමයි දැන් මේ අපි අහන්න යන්නේ. සතියේ ගැලුත් song එක. ඕකේ, මේ සින්දුව අහලා අපි කතා කරමු. මං රවින්ද්‍යා. මං ඉන්නව දවල් 12 වෙනකම්.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
3: ඒරුමක් නැහනේ අයිසේ ඔය ගිහින් හරියනොනං අපිත් යනවනේ
2: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
3: ඒවයි ඒවයි බේන් කියලා
1: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සම්වරය

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය ගුණ පහකාරිය දෙහනියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: උදේ 10 විනා D21 වෙලාව මියුසික් ගරාජ් ජාග්නේ රවින්දයාත් එක්ක ඕකේ අපි සින්දු ටික අහගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් සින්දුක් වාගිම කරගෙන ආදරය කරන කට්ටියවත් එකතු කරගෙන මේ පැතර මැසේජ් එකක් එවන්න. 07.03.935.93 අපේ නම්බර එක විවෘතයි. හරිද? අන්න එහෙම කෙනෙක් මම මේ මතක් කරන්න තමයි හදන්න ස්පෙෂලි. පල්ලි බැද්ද පැත්තට යනවා මම මදුෂාන් වාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි මැසේජස් ගොඩාක් දානවා. Thank you. ඔයාව මතක් කරනවා මම ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම මදු ඉන්නවා. මදු ගුඩ් මෝර්නින් වාට ආවත් මතක් කරනවා. එතකොට කලන ඉන්නවා. කලන ඒ වගේම තව කවුද ඉන්දිකේ ඉන්නවා. ඒ වගේම නදියා, දලංජේ වර්මා ඔන්නෝ කට්ටි ඉන්නවා. ඒත් එක්කම මේ බර්ත්ඩේ විශ් එකක් තියෙනවා කියලා මට මැසේජ් එකක් ආවා. එයාවත් මතක් කරන්න ඕනි යාගේ ආදරණීය වයිෆ් ගේ බර්ත්ඩේ එක කියලා තමයි මට කිව්වේ. පොඩක් ඉන්න, එයාගේ නම හොයාගන්නකම්. මනි, එයාගේ නම මනි. මනිට හැපි බර්ත්ඩේ කියලා විෂ් කරන්න කියලා රංගි මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි විෂ් කරනවා මනි ඔයාට හැපි බර්ත්ඩේ වේවා එහෙනම්. ඕකේ. හයි ශලාද, තව කියලා කියන බොහොම ස්තුතියි. එයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. අපි ඊළඟට රෙඩි කරගත්ත සොන්ග් එකට. එහෙනම් ඉතින් 10:22 වෙලාව ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම නම්බර් එක මතක් කරන්නම්. 07.03.935.93 07.03.935.93 මේ සින්දු අහලා අපි තව ටිකක් කතා කරමු. හරිද?

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: මම නම් දැන් මානම රිලැක්ස්
2: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
4: සිලෝ ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.
5: Radar Live Beat Ekata Mix Winner

0: ලකන මියුසික් ගරාජ් ආගමන වෙලාව උදේ 10යි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: Music Garage with Rock.
0: උදේ 10යි විනාඩි 32යි වෙලාව. හරි ගොඩක් කට්ටිය මේ පැත්තෙන් ඉන්න එකතු කරගන්න ඉලක සින්දුවට.

ඔයත් මේ වෙනකම් මට මැසේජ් එකක් දැම්මේ නැත්තම් මොකටද ඔය ෆෝන් එක මැසේජ් එකක් දාන්නේ ඉක්මනේ 0703935 අපේ නම්බර එක විවෘතයි දැන් මට කෝල් කරා නෝරින් සංජීව් සංජීව් කියනවා හා මහලකෝට පටන් ගත්තිම නම් කිව්වෝ මේ කෝල් ගන්නවා මෙහෙමයි මෙහෙමයි ගාලා මං කෝල් ගොඩක් ගත්ත ආන්සර් කරේ නෑනේ කියලා අනේ ඉතින් එහෙම තමයි සිටම් මෙතන මිසින් ඉතින් අපි නේද නෝරින් සංජීව් මතක් කරන්න ඕනි ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එයාගේ තාත්තා පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ කියලා කියලා එයාත් අසනීපෙන් ඉන්නේ කියලා කව මහත් නෑවලයි පොඩ්ඩක් විතර අසනීපෙන් ඉන්නේ ඒ නිසා අපි හැමෝම සනීප වෙන්න ඕනි නේද තාත්තා ඩික්කුනේම සනීප වෙන්න කියලා අපි ගොඩක් ආදරෙන් wish කරනවා ඒ වගේම ඔයත් ඉක්මනින් සනීප වෙන්න ඕන සංජීව හරිද හැමදාම අපිව අහන කෙනෙක් නෙතින් නේ ඒ නිසා මිස් කරන්න බෑ ඔන්න මම ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරනවා නුවරින් සංජීව හයි රවින්ද මමත් ඉන්නව මම ආසම ප්‍රෝග්‍රෑම් එකක් අනේ සිඳු ටිකට නැටවෙනවා කියලා කියන අම්මයි තාත්තයි නංගි රසාංජලි සඳනී ඒ වගේම හන්සලි නිමේෂ ඇතුළු යාළුව හැමෝමයි එකතු කරගෙන සිඳුවක් අහන්න ඕනි කියලා තමයි අනුව මැසේජ් එකක් කියවලා තියෙන්නේ බොහොම ස්තුතියි අනුව ප්‍රෝග්‍රෑම් එකට ආදරය කිව්වට thank you so much okay එතෙක්ම ගුඩ් මෝර්නින් අක්කි අපි අදත් ආවහන වෙනද වගේම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා කන්තලින් ශේති මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ශේති මං ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. එතෙක්ම සේරුවා වෙලෙන් කැඩිය සම්මනසිංහ එක්කම පවුල හැමෝමත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා කියන ඕකේ. එතෙක්ම අලව පැත්තට යනකොට ගුණසිරි කුල් ස්පොට් එකෙන් උපාලි මැසේජ් එකක් දාලා තිනු. එයාලගේ එතන ඉන්න හැමෝම සද්දටම අපි වහගෙන ඉන්නේ කියලා කියනවා. අධිපති තුමිය පත්මිනී වගේම අධිපති තුමා උදේ කුමාර වසන්ත සමන් ආය වගේම අතුල සමිතා නිලන්ති ආන්ද්‍ර ලතා දිමුතු ඇතුළු ලක්ෂණාන හැමෝමත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඕකේ. එතෙක්ම සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල මේ දිනේ ගමෙන් උපනන්ද මැසේජ් එකක් දාලා තිනු. එතෙක්ම මටත් සින්දුවක් දෙන්න ගම්පලින් වසන්තා කුමාරි වෙන්න ඇති. ඉතින් ලක්කඩහන් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. බොහොම ස්තුතියි. ලංකාවේ ප්‍රෝග්‍රෑම් එකක් අහලා අවුරුදු ගාණක් වෙනවලු නෑනේ. ඉතින් දැන් මේ අහන්නේ කාලෙකට පස්සේ දහන්නේ. ඕ මතක් කරන්නේ ඔයාගේ නම නැහැ. මට නම කියන්න විදියක් නෑ. ඒ නිසාම ඒත් එක්කම ස්මාර්ට් කලෙක්ෂන් කියලා කෙනෙක් ඉන්නවා. හායි මම ආව මතක් කරනවා. ඒත් එක්කම ජයලත් කුමාර එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. ශලා ඉන්නවා. ශලාගේ සම්පූර්ණ නමක් තිබුණා. ඉතින් මට ආදරෙන් ආව තවත් මතක් කරන්න තිබුණා. තුවන්. තුවන් තමයි කාලෙකින් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් අහනවා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න තුවන් මම ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. නේද සුපුන් කන්නංගරවත් එකතු කරගන්න ඕනේ වගේම චතුරංග ඔයාවත් මතක් කරනවා ඊළඟට මම රෙඩි කරගත්ත සොන් එකට ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එක අහන් ඇහුවා නම් ඔයා දන්නවා ගිය සතියේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ප්‍රනීර්ෂා ත්‍යාගරාජා අවශ්‍යටි ගෑල් නමයා ඉතින් එයාගේ කචුදුගේ සොන් එක තමයි මම දැන් තෝරගත්තේ ඔයාලට අහන්න දෙන්න ප්‍රනීෂා මාර දක්ෂයිනේ මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක් ඇත්තටම මාර දක්ෂයිනේ මේ සොන් එකත් කියන්නේ අයි කචුදුගේ ඩුවට් එකක් කියන්නේ අපි මේ සින්දු අහලා තව ටිකක් කතා කරමු 10යි විනාඩි

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
2: අපේ අම්මා ගෙදර ආවද

0: Radio ITN රටට වග කියන රේඩියෝ.
1: 10 විනාඩි 41යි වෙලාව. මම පැත්තට තාමත් මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔයාලට චාන්ස් එකක් තියෙනවා මැසේජ් එකක් කියවන්න ඉක්මනින්ම 07 3 5 3 5 7 3 5 7 3 5 7 අපේ නම්බර් එක විවෘතයි. දැන් අපි හන්නේ දිනේෂ් ගමගේ අලුත්ම සොංග් එක ලියමුද දැන් නාගත්තේ. මේ සින්දුවත් අහලා අපි තව ටිකකින් කතා කරමු. ඉක්මනින්ම මම පැත්තට මැසේජ් එකක් කියලා තියන්න.

0: Robbie, hit vasinduttekka.
1: Music Garage with Robbie.
2: තහයයි විනාඩි 48යි වෙලාව කියලා කියන අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන පුංචි විනාඩි ගාණක් විතරයි. ඉතින් මේ පැයදී තෝ මැසේජ් එකක් දැම නැත්තම් මොකද්ද ඔය දැන් ඔය කරන්නේ? මැසේජ් එකක් දාන්න තු මේ පැත්තට. 07:03:93.5.7. 07:03:93.5.7 නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. අක්කේ මොකද යාළු කාලේ ආදරේ සොන් එක දෙන්නකෝ කියලා කියන මම ට්‍රයි එකක් දෙන්නම්. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජය කලණිතුම මැසේජ් එක දාලා තියෙන්නේ. එයා කියනවා උපාලී චිත්‍රාණී මාදව කසුන් ඇතුළු ලකඩහන හැමෝමත් එකතු කරගෙනම සින්දුවක් අහන්න ඕනි කියලා. මගේ මැනික රවි මම ඉන්නේ නුවර චූටි දූලගේ දිහා. මම දැන් දලදම් මාලිගාවට යනවා. ඒත් මම අහගෙන ඉන්න බැරි වෙනවා කියලා කියනවා. කමක් නෑ මම මතක් කරන්න. රත්නපුරේ රත්නෙන් තමරා කුමාරි හැමදාම මගේ අපි අහන කෙනෙක්. ඉතින් අද ඇහුවේ නැතත් මැසේජ් එකක් දාන්න මතක් වෙනවා කියලා කියන්නේ නේද? බලන්න ඉතින් ආදරේ නේද? ඓකේ නුවරින් සංජීව මැසේජ් එකක් දාලා තියෙනවා. තාත්තා ගැන තියෙන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. මම ට්‍රයි එකක් දෙන්නම් අනිවාර්යෙන්ම ආ වෙනුවෙන් ඒ සින්දුව දෙන්න. ඒත් එක්කම හලෝ ලක්හඬ ගුඩ් මෝර්නින් බෝ වේවා. දින දෙකක විරාමෙන් පසු මොකක් දින දෙකකින් පස්සේ මාව අහනව වෙන්න බෑ. සතියකින් පස්සේ පෙමාව අහනව වෙන්න. ඉතින් බහරෙන්ලෙන් චන්දනකේ හැන්නද තම මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානයේ ඉන්න යාගේ පොඩි දුව දිල්සී, ඒ වගේම තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශාමා, ඒ වගේම චාන්සි සමග ජෝන් පුතාවත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ මං ඔන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න. එතක මොන් අපිත් ආව අහගෙන ලස්සනට වැඩ කරගෙන යනවා. කීර්ති, ඒ වගේම උදන්ත, සඳරුවා, ප්‍රදීප්, නාලින්ද, ඒ වගේම ලාල්, චානක, ලහිරු එක්කම සීනි සමග්මේ කාර්මිකංශය වැඩි කරන හැමෝමත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඕකේ. සබෝදස්නක් දුවේ ඔබට අපිට සින්දුවක් අපිව එකතු කරගන්න සින්දුවකට කොට්ටාවේ වීරකොඩි බේකරියේ කට්ටිය හැමෝම ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, දිස්නමිස් මදුසංක එක්කම ජය මම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම පැලද පැත්තට යන්න ඕනේ. ලහිරු ගුණරත්න අපි හාරනවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. තාත්තා ගුණරත්න සහ පැලද ගමේ ඔක්කොම එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඒත් එක්කම එකතු කරගන්න ස්පෙෂල් කට්ටියක් ඉන්නවා. ගයිෂි ඉන්නවා, නිර්මනා ඉන්නවා, නිර්මලා ඉන්නවා, තියෝන් ඉන්නවා, පත්මා තියෙනවා කියලා මම හිතනවා. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්නවා ස්පෙෂල් අපි ළඟට රෙඩි කරගත්ත සොන් එකට. ඒත් එක්කම රවිහාරෝ මතක් කරන්න ඕනේ, දිනේෂ් මදුරංගෝ මතක් කරන්න ඕනේ, ශලිනි කන්නංගර. ඔන්න ඔය කට්ටිය ඔක්කොමවත් එකතු කරගෙන අපි ළඟ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. ඊළඟට අපි රෙඩි කරගත්තේ මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මෙන්න මේ සොන් එක. මේ සොන් එක මේ අසන්ත පීටර්ස්ගේ සොන් එක, අලුත්ම සොන් එක, ඔබමයි මගේ ආදරේ. මදසල් ටික්ටොක් එකේ ටිකක් වැඩිපුර ඇහෙන සින්දුවක් නේද? ඒ නිසා මේ සොන් එකත් අපේ ප්ලේලිස්ට් එකේ තියෙන. අපි මේක අහලා ඊළඟ පැයදී ආයෙත් හම්බෙමු. 10:51 මියුසික් ගරාජ් රමින්දත් එක්ක හගෙන ඉන්න වෙලාවට.

0: Lucaia, mare vedene uni. Tutti che vuole mare memory lost chila.
1: Memory lost? Cosa tutto? Chiaro sonnate.
0: Mamma, chi di che bugne hai a sini vedene? Muku tata poi vedere ne hai amata.
2: Oh my god!
1: Super dottor ne! Dottor Harietam chiela di erane.
3: Hina vevi sindu hanne. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
3: සමහර අනුග්‍රහය.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂ නිර්දේශකයි ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලින ආරච්චි
1: දයින් පැය පුවත්

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති අයිස් බද්‍රව කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 710ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. හිරණ පොලිස් වසමේ රුග්ගාතුරුපුර ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විවශනාශීල ධාරින් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සැකකරු සන්තකයේ තිබේ බද්‍රවිතෝගයේ සමග විද්‍යුත් තරාදියක් දිස්වා කියලා තිබෙනවා. 26 හැවිරිදි සැකකරු කළුබුමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් මෙම බද්‍රවිතෝගයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනුගේ මෙහෙවීම් මත දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සහ ජවරම් කිරීමට රැගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු අද පරිදුර බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්සන් වටිනාකමක් නොමැති සහ විශ්වසනීයත්වයෙන් තොර බව ඉරානයේ පවසනවා. ඒ ඉරාන උත්තරීතර ඩායක මෝජ්තබා කමේනේ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් දෙරට අතර ඇති කරගත් අවබෝධතාවක විසව ට්‍රම්ප් යලි යලිත් උල්ලංඝනය කරමින් සිටි බවයි ඔහු එහිදී පෙන්වා දී ඇතේ. සටන් විරාමකේ විසුම් බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හෝබාරු වීම පසුගිය සතියේ සිට ආරම්භ වුණා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12.
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ව සින්දු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. 11:04 වෙලාව මුසික රාශාගින්නේ රවින්දත් එක්ක.

0: Bobby, hit vasindutekka.
1: Music Garage with Bobby.
2: එකලහයි විනාඩි 12යි වෙලාව මියුසික් ගරාජ් ආග්නිනේ රවින්දයාත් එක්ක ඒ කියන්නේ අපි දෙනාගේ දෙවෙනි පැය මේ විදිහට පටන් ගන්නයි හදන්නේ පටන් අරගෙන ඉහෙල්ල මේ හැර දී මේ පැයත් ඉවර වෙලා තියෙනවා එන් සෙග්මන්ට් මම පැතර මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන්න ඕනි 07.03.93.5.93.7 බර්ත්ඩේ ගර්ල් කෙනෙක් ඉන්නවා යාට විශ් කරන්න ඕනි යාගේ නම අයිෂු සුබ උපන්දිනයක් අයිෂු අපි ඔක්කොම ගොඩාක් ආදරෙන් ඔයාට විශ් කරනවා එත් එක්ක මක්ෂණ වීරරත්නව මතක් කරන්න ඕනි දිල්ෂාන් රණවීරව මතක් කරන්න ඕනි එත් එක්කම ඒන්ජල් ආමගේ අක්කී කොහොමද ඔන්න මාතා වහගෙන ඉන්නේ කියලා කියන බොම සූති ඔයාවත් මතක් කරනවා එත් එක්කම නිමේෂ් ඔයාවත් මම මතක් කරනවා දිල්ෂාන් රණවීර ඔයාපත් මතක් කරනවා ඊළඟ සින්දුවට ඔන්න ඔය කටි ඔක්කෝම එකතු කරගෙන යන්න හදන ෂට් එක පැත්තට තව කවුද ඉන්නේ කියලා බලන්න පූර්ණිම සෙවන් දෙනා සුද ලංකාවේ ඉඳන් අපි අහගෙන ඔන්න මම ඔයාවත් මතක් කරනවා පූර්ණිම ඒත් එකම වොයිස් රෙකෝඩින් එවුවට ඉතින් මට කියවන්න විදියක් නැහැ නේද හාය අක්කී මාත් ඉන්නවා චානු රත්තට ඉඳන් තමයි අහගෙන ඉන්නේ කියලා කියන ඕකේ මම ඔන්න ඔයාව මතක් කරනවා චානු ඒත් එකම සුබ දවසක් මට දෙනවද නිරෝෂා විරාජිනී මහත්මියගේ සින්දුවක් මම ට්‍රයි එකක් දෙන්නම් පුත්තුලමින් සප්නා සෙවන්දි හස්බන්ඩ් සප්පු සකුන් කනිෂ්ක මෙන්න මේ කටේ තමයි එකතු කරගන්න කියලා කියන්නේ ඒත් එකම දැරණියගල පැත්තට යන්න ඕනේ දැරණියගල දිෂිනි කඩේ ඉඳන් දැරණියගලනේ කටි ඔක්කොම ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා කියනවා එකතු කරගන්නන් ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් හැමෝමව ඒත් එකම හා යක්කී මටත් ලස්සන සින්දුවක් දෙන්න මං හැමදාම ඔයා වහනවා ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක ගේ දවස් ටිකේ පොඩ්ඩක් බිස්සී වුණා ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියන යා කියන යාගේ අම්මයි 2009 සීලානන්දි ඕලෙවල් බැජ් එක යාළුව හැමෝමයි පවුල හැමෝම එකතු කරගන්න කියලා කියනවා ඕකේ බුලත් කෝපිටියෙන් අහිංස තමයි මැසේජ් එක දාලා තියෙන අහිංස ඔන්න මං ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට සමීර මදුසංක ඉන්නවා එයා කියනවා රුමේනියාව වල ඉන්න එයාගේ යාළුව හැමෝම එකතු කරා සින්දුව ගන්න ඕනි කියලා ඕකේ අපි මේ සින්දුව අහලා තව ටිකක් කතා කරමු ඊළඟ කතා කරද්දි ඔයාට ඔයාගේ නම කියන්න ඕනි නේද? ඔයා එකතු කරගන්න ඕනි නේද ලස්සන සින්දුවට? මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා ඉක්මනින්ම. 07.03.93.5.93.7. ඔයාගේ නම නෑ නේද? ඉතින් මට ඔයාව කියන්න ඒකනේ ප්‍රශ්නේ මෙතන. ඔන්න ඔය කට්ටිය කොහොම එකතු කරගන්නම්?

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: ලුකයියා මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ පුණ්‍ය අයියා සීනි වෙඩනේ මුකුත් අතපය විඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
0: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
1: Evening Drive with Chamit and Charu.

0: റേഡിയോ ITN
1: රටට වග කියන රේඩියෝ
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
4: වැඩි දිනක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
5: මාස ගානක් මේක වවාගෙන හිටිය මද
6: අනේ අම්මේ, ශාරුකාන්ගේ කොල්ලේ කපනකම් මම වහනවා.
7: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: Robbie, hit vos sindoteca.
1: Music Garage with Robbie.
2: එකල්හයි විනාඩි 25යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හැගෙනින වෙලාව කට්ටියක් එකතු කරගන්න ඕනේ ටග් ගාලා කුමාරි රොඩ්‍රිගෝ අපි හැගෙනින කර මැසේජ් එකක් දාලා තිනෝ ඒත් එක්කම හොරණ පැත්තට යන්න ඕනේ හොරණින් සද්දට මාව හැගෙනින කළ මැසේජ් එකක් දාලා තිනෝ ජිනසේන සර්විස් සෙන්ටර් එකෙන් හොරණ ඉසුරුද මම මැසේජ් එක දාලා තිනෝ බොහොම සතුටු ඉසුරු දිගටම ඔය විදිහටම ලක්කඳ අහගෙන ඉන්න ඕනේ හරිද ඒත් එක්කම මෙයාලව මම මතක් කරා තව කවුද ඉන්නේ කියලා බලමු හලෝ හලෝ හලෝ මෙන්ඩිස් ඉතලි වලින් තමයි මැසේජ් විමුත් ලක්ෂාණී ඉන්නවා යාගේ වයිෆ්ගේ බර්ත්ඩේ එකක්ද කියලා කියනවා. අනේ හැපි බර්ත්ඩේ. එයාගේ නම පූර්ණිමා දිල්රුක්ෂි. යාට ආදරේ කියලා කියන යාගේ හස්බන්ඩ් විමුත්. 27 වෙනි උපන්දිනේ තමයි වාගේ නේද පූර්ණිමා. හැපි බර්ත්ඩේ. අපිත් ගොඩාක් ආදරෙන් ඔයාලට විෂ් කරනවා. සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි රත්නපුරෙන් අම්මා අනුෂා තාතා කුමාර මම තක්ෂිලා තක්ෂිලා ඔන්න මම ඔයාවත් එකතු කරගත්තා ඔන්න ඔය කට්ටියව එකතු කරන් තමයි අපි ළඟ සින්දු අහන්නේ යන්නේ අපි ඊළඟට අහන්නේ කංචනා ගැලුත්ම සොන් එක තක්ෂිලා ශ්‍රීමාලිව මතක් කරනවා ඉන්දිකව මතක්

0: රවින්දත්තකමින් සිකරාජාග්නි වෙලාව 11යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: ලංකාවේ හිට්ම සින්දු දෙක.

0: Robbie, hit vagy single tekka.
1: Music Garage with Robbie.
0: එකලහයි විනාඩි 25යි වෙලාව කට්ටියක් එකතු කරගන්න ඕනි. මේ දවස්වල වැඩිපුරම TikTok එකේ ඇහෙන නමක් තියෙනවා. එයා ඉන්නව මහත් එක්ක. රවින්දු. ඉතින් රවින්දු එයාගේ මං ඉස්සර කරුක්ස යාගෙන නෑ නෑ එක්කෙනෙක්ට ආදරය කරගෙන ඉන්නවා කියලා. රවින්දු ඔන්න මං ඔයාව මතක් කරන ඊළඟ song එකට. ඒත් එක්කම අපේ අකීව මතක් කරන්න ඕනි. ගොඩක් ආදරෙන් හැමදාම අපි වහන කෙනෙක් බලන කෙනෙක් ඉතින් ආවත් මතක් කරනවා. ඒත් එක්කම ෂෙහාන මම මතක් කරා නේද? අබා නහ මෙඩයාගේ බර්ත්ඩේ එක කියලා කියනවාද? ඉතින් ඔයාට හැපි බර්ත්ඩේ කියලා අපි විෂ් කරනවා ගොඩාක් ආදරෙන් අපේ ලක්කන ටීම් එක හැමෝම. ඒත් එක්කම සුපන් දිසානායක නේ දසනායක. ආවත් මතක් කරන්න ඕනි ළඟ song එකට ඔන්න ඔය කට්ටිය එකම තක්ෂිලා ශ්‍රීමාලිය මම මතක් කරානේ. ඔය කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ එකතු කරගන්න. ඒත් එක්කම මගේ නම තෝරන් තියෙන්නේ. මොකද තෝරන් තියෙන්නේ? ශලා මං ඔයාව මතක් කරානේ මැනිකේව නම මං ආවත් ආයිත් මතක් කරන්නම්. ඒත් එක්කම සෙවන්දි අපි අහගෙන යන කර මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ යාළුව හැමෝමයි පවුල හැමෝමයි එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඕකේ. හායි අක්කී, මම හොරණින් නෙහා රාපියව සද්දට මහගෙන ඉන්නේ. අද හොරණ ගොඩක් කට්ටිය මා වහගෙන ඉන්නවා වගේ නේද? ඔයාවත් මං එකතු කරගන්නම්. ඒත් එක්කම තව කවුද ඉන්නේ? අපිත් එකතු වෙලා ඉන්නවා. අපිත් සින්දුවට එකතු කරගන්න. දුමින්ද ලක්මාල්, චතුරිකා මිහිරාණී, දුව සහෙල් නුමායා, පුතාහිරු ජසස්විදු, මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ගුඩ් මෝර්නින්. අපිත් ලක්කඩහගෙන ඉන්නේ ඩුබයි වලින්. චලිත රත්නායක වයිෆ් ආනේ නිසංසල රත්නායක, දුවල දෙන්න ගයාත්මි රත්නායක සහ සිහිල් රත්නායක, මේ කට්ටිය ඔක්කොම මතක් කරන හැමදාම අපි වහන කට්ටියක්. ඔන්න මං ඔයාලවත් එකතු කරගන්න. මාත් අහන වෝ කියලා මැසේජ් එකක් දාලා තිනා දර්ශනී කුමාරතුංග අලව්වෙන්. ඔන්න ආවත් මම මතක් කරනවා ඉලංගිට මම රෙඩි කරගත්තේ මෙන්න මේ song එක වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා. අපි අනේ උන් හේමුනේ දනේ 11:37.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 266 176 අංකයට

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ව සින්දු එක්ක
2: Music Garage with Rock
1: එකලහයි විනාඩි 51යි රවින්ද යට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න ඕනේ. කළුපහන බෝගහන්දිය කඩ වීදියේ හා ත්‍රිවිල් පාකේ කට්ටිය සද්දටම ලක්කඳ අහගෙන ඉන්නවා කියලා කියන. සිසිර කන්නංගරේ වගේම චන්දා ලතා දයානන්ද ඒ වගේම අචිත් කන්නංගරේ පුතා කවීෂ දුව සයරු අම්මවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඔය කට්ටිය ඔක්කොම මම මතක් කරනවා. එතකම තව කවුද ඉන්නේ කියලා අපි බලමු. චාමෙන් නිකලස්, කාෆීස්, ඒ වගේම මොරන්, හර්ෂද සොයිසා, චාමෙන් ජයවර්ධන, ස්ටීවන්, ශිරින් ඩයස් සහ නිරෝගමගේ එකතු කරගෙනත් සිංදුවක් අහන්න ඕනේ කියලා කියන. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්නව මාගේ අවසාන සොන්ග් එකට. එතකම සෙවුමිනි මැසේජ් එකක් දාලා තිනේ හොරණ ඉන්නේ. අද හොරණින් ගොඩක් කට්ටිය මැසේජ් කරා නේද? එයාගේ යාළුවා, හොඳම යාළුවා, සයුරි, අම්මයි තාත්තයි, අක්කයි, නංගිලා දෙන්නා එකතු කරන් තමයි සිංදුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. එහෙනම් ඉතින් අපි ගියා. මරවින්ද යන්නයි හදන්නේ. බොමු සූති ගොඩාක් ආදරෙන් මාව අදත් අහගෙන හිටියට, මට මැසේජ් කළාට, මට කෝල් කරාට, ඒ හැම දෙයකටම thank you so much. අද ජූලි මාස 19 වෙනිදා. ජූලි මාස ඉවර වෙන්න තව තියෙන පොඩි දවස් කීපයයි. එනිසා පොඩක් හිතලා වැඩ කරන්නනේ. අලුත් දේවල් ටිකක් කරන් try කරන්න. ජීවිත ඉස්සරහට මෙයන් සතුටින් ඉන්න hina වෙලා ඉන්න. මොකද මං ආසයි මං ආදරේ කරන අය hina වෙලා ඉන්නට. ගින් එන්න මං ආදරේ, ගොඩක් ආදරේ. සතුටින් පරිස්සම hina වෙලා ඉන්න. ඊළඟ සතියේ උදේ 10ට මියුසික් ගරාජ් අහන්න නම් අමතක කරන්න එපා. Bye. One drop in there.

0: වෙලාව මධ්‍ය හන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: හිරණදී අයිස් කිලෝ 18ක් එක සැකරුවෙක් අතරංගුවට. ඩෙංගු තවත් භයානක වෙද්දී බඩිද බෙහෙවුම් අකණ්ඩවම. ගෙවුණු දින හතරට වී මෙට්‍රික් ටොන් 305ක් රජය බිලදී ගනී. වසර 26ක් ඔලිම්පික් පදක්කම් අහිමි වුණු හේතුව. නිර්දිතික චීනී ඩායමකින් 8ක් මරුට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතරණ. අයිස් බද්‍රව කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. වැටලීම සිදු කළේ හිරඩ පොලිස් වසමේ රුග්ගාතුටුපොළ ප්‍රදේශයේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විභාගශ්‍රාශීල ධාරින් කණ්ඩායමකට ලැබුණු තොරතුරුකට අනුවයි. සැකකරු සත්තකයේ තිබේ බද්‍රවිතුගේ සමග විදුලි තරාතියක්ද සොයාගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු අල්බුමුල්ල ප්‍රදේශයේ පදිංචි කරවේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් මෙම බද්‍රවිතුගේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙවීම් මත දිවිනේ විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට සහ ජවරම් කිරීමට රැගෙන විත් ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු අද පාරදුර බහිස්ත්‍රාත් අධික නිති ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අයිස් සහ හෙරොයින් බද්‍රව්‍ය බෙද්ම බද්‍රවිතුගයක් සමග තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ දික්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සැකකරු ළඟ තිබේ අයිස් බද්‍රව කිලෝ 6යි ග්‍රෑම් 96ක් හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 70ක් සහ මත්පෙති 5000ක් දසවා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පිළියන්තල බොකුන්දර වීරසිංහ බවත ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ බද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී යතුරුපැදියකින් ගබර් කළ සැකකරු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. එම අවස්ථාවේදී සැකකරු පොලිසියට තීනු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් පොලිසිය වෙඩිතැබීමක් සිදු කිරීමටයි පියවර ගත්තේ. එෙහිදී තුවාල ලැබූ සැකකරු කල්බෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඩෙංගු රෝග ලක්ෂණ පවතින අවස්ථාවල පාරම්පරික ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් පිරිස් එලෙස පාරම්පරික ඖෂධ ලබා ගැනීම තුළින් රෝගී තත්ත්වය උත්සන්න වූ පසු රෝහල්ගත වීමේ ප්‍රවණතාවයක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,000ක්ම වා ගොස් තිබෙනවා. සිදුවෙති වර්ණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩගර මහතා ප්‍රකාශ කළේ.
1: මේ වන විට රෝගීන් 74,478ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 53ක් වාර්තා වෙලා තිබෙනවා. මරණ 53න් කාන්තාවන් 37කුත් පිරිමි පක්ෂයෙන් 16කුත් වාර්තා වෙලා තිබෙනවා. මේ ජූලි මාසයේ විතරක් ගත්තොත් 19,100ක් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. එයින් වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන්නේ 26.94ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 19.95ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ යම්කිසි අඩුවීමක් ඇතනම තිබෙනවා. නමුත් දෛනිකව 800 ගණනක් වාර්තා වෙනවා කියලා කියන්නේ තවමත් අපි ඉන්නේ අවදානම් තත්ත්වයක. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙකු ගාවට යොමු වෙලා ඒ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලා. සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවකට පත්වලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තිනවා ඒවා, වකුගඩුව වලට බලපාලා තිනවා. ඒකට ඒ ප්‍රතිකාර කළා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරු පවසුවා.
0: ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා පරිසරයේ පිරිසිදු කිරීමේ වැඩසටහන් දෙවෙනි පුරා කණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඒ භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සහභාගිත්වයෙන් මහනුවර මහනගර සභාව සංවිධානය කළ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්ුණේ දුඩම්වල ප්‍රදේශයේදී. කිලෝමීටර් 6කට වැඩි වපසරියක් ආවඩිවන පරිදි පිරිසිදු කිරීම සිදු වුණා. වවුනියා දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් නියෝජ්‍ය අමාත්‍ය උපාලි සබ්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීපැත්තුණා. අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම, ජලී රදී ඇති ස්ථාන පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කළේ. යල කන්නි විබිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලුයි මණ්ඩලය දින හතරක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදීගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මෙවර මිලදී ගැනීම ආරම්භ වූයේ පසුගිය 13 වනදා. ඒ අනුව 17 වනදා වන විට මෙට්‍රික් ටොන් 305ක් මිලදීගෙන ඇති බවයි වී අලුයි මණ්ඩලය සඳහන් කළේ. මුලතෙව් කිල්ඩොච්චි වවුනියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වලද වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව මණ්ඩලයේ පවසනවා. දිවිඳ පුරා ස්ථාන 143කදී වී මිලදී ගැනීමට ගොවි ජනතාවට පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කර ඇති බවයි. නඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බර් වී කිලෝවක් රුපියල් 130කටත්, කිරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය සහතික බිලක් නිකුත් කොට තිබෙනවා. වසර 26ක් ලංකාවට අහිමි වූ ඔලිම්පික් පදක්කම් යළි හිමි කර ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අරඹ ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර් ගමගේ මහතා පවසනවා. ඒ.එල්.පී.ටී. නගරයේ ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ විරුද්ධ කිරීමේ අවස්ථාවට එක්වෙමින්
2: ලංකාවේ පළවෙනි වතාවට ජාතික ක්‍රීඩකයන් නිර්මාණය කළා. ඒ ක්‍රීඩකයන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ ගෙවීමක් කළා. ඒ විතරක් නෙවෙයි, ඒ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ට පවා ලංකාවේ පළවෙනි වතාවට තමයි පුහුණුකරුවෙකුට ගෙවීමක් කරන්න ආරම්භ කරේ අපි 2025 අප්‍රේල් මාසේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හදුවා මිෂන් ඔලිම්පික් 2028 කියලා. අපිට ඔලිම්පික් තියෙනයක් නැතුව තිබුණු දවසක් හැබැයි අපිට නිකන් අපිට තීන හැබෑවෙමින් යනවා. අපිට දැන් ඔලිම්පික් ක්‍රීඩකයෝ මතුවෙමින් එනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රීඩාවේ මීට වඩා ඉදිරියට ගෙනියන්න මේ ක්‍රීඩාව ජයග්‍රහණී නිර්මාණය කරනවා වගේම ක්‍රීඩාව කියන්නේ කුසලාන දිනීම විතරක් නෙමෙයි, ඊට හරියි සමාජ වටිනාකමක්, සමාජයේ විනයහද පෞරුෂයක් කියන මිනිස්සු හට නිරෝගී මිනිස්සු හට ක්‍රියාකාරකමක්. ඒ නිසා අපි ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා තියෙනවා. අමාත්‍යාංශයේ විදියට විශාල ක්‍රීඩා ප්‍රමාණයක් අපි හදලා තියෙනවා, අදන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පත් අඩුවෙම වෙනුණු ප්‍රදේශවලට අපි විශාල මැදිහත් වීමක්, විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩාවල නගා සිටුවීම
0: දිට්ව සුලිකුඩාටුවෙන් දැඩි ලෙස හරිට පත් හොරූපතාඩ බෙත්කෑව වැව රුපියල් බිලියන 57ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. දිට්වා බලපෑමෙන් වැව් බැම්බට සිදුව තිබෙන්නේ දැඩි හානියක්. කහටගස් දිගලිය ප්‍රාදේශ ලේකම් කොට්ටාසිට අයත් මෙම වැව රුපියල් බිලියන 57කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. කුඹුරු අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දවීම සඳහා මෙම වැව තුළින් ජලය ලබා දුන් අතර වැව් බැබ කැඩී යාම හේතුවෙන් ගොවි ජනතාව ගැටලු රැසකට මුහුණ දී සිටියා. ඊට විසඳුම් ලබා තිබෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. රුහුණු බහකතරගම දේවාලයේ ඇසළ පෙරහර නිමිත්තෙන් රතවහර පාලනය සහ රතගාල් කළමනාකරණය කිරීම සඳහා වෙබ් අඩවියක් හඳුන්වා තිබෙට ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසය මගින් පියවර කර තිබෙනවා. පෙරහැර මංගල්‍යය මේ මාසේ 15 දින සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා. කතරගම පෙරහැර නැරඹීම සහ වදරාවේ පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා සහ නගරයේ පාත්වාගෙන ලබන රතගාල් පිළිබඳව මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසය පවසන්නේ. රතගාල් වල ඇති ඉඩ පහසුකම් සම්බන්ධයෙන් සජීවව තොරතුරු යවත් කාලීන කිරීම වෙබ් අඩවි හරහා සිදුවනවා. මෙමකින් කතරගම මාර්ග තද බදය ඔබ කිරීමට හැකි බවයි ඔවුන් පවසන්නේ. අමතර පහසුකමක් ලෙස හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත හැකි ස්ථාන මෙන්ව දුරකථන අංකද වෙබ Google වෙබ් හරහා ජනතාවට ලබාගත හැකි බව සඳහන්. දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේත් වැසියාටගත හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව වයම්පලාත්වල මෙන්ම බහඩුවර, ඩෝරෙලිය, ගල් සහ බාතර දිස්ත්‍රික් ඊට අයත්. අම්පාර සහ මොන්ඩ්‍රාගල දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙවෙනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වීලි කලගුණ තත්වයක් පවතිනවා. උතුර, උතුරු බැද සහ වයම් පළාත්වලත්, බාතලේ, හම්බන්තොට, ත්‍රිකුණා බලේ දිස්ත්‍රික්වලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළන් ඇතිවන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තද සුළන් සහ අකුණු බගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. නිර්තතික චීනේ සිදු වූ ඩායමකින් පුද්ගලයාට 8 දෙනෙකු බිය ගොස් තව 34 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. 10 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නිර්තතික චීනේ වොන්කින් ප්‍රදේශයේ ඩායම සිදු ඇති බව සඳහන්. පුද්ගලයන් 1100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. සුන්පුන් අතර සිරවුවන් සොයා බෙහෙව් ක්‍රත්වක බවයි එරට බලධාරීන් පවසන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලී හතරවන තරගය අද පැවැත්වෙනවා. දබුල්ල සික්සස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංස් කණ්ඩායමයි ඊට එක්වන්නේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. පසර තුනට එය ආරම්භ වීමට නියමිතයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සෙක්කරුවෙක් අත්අඩංගුවට. ඩෙංගු තවත් භයානක වෙද්දී බඩින බෙහෙවුම් අකණ්ඩවම. ගෙවුණු දින හතරට වීබෙඩ්ෆිට් 205ක් රජය මිලදී ගනී. වසර 26ක් ඔලිම්පික් පදක්කම් අහිමි වුණු හේතුව. නිර්දිතික චීනේ ඩායමකින් 8ක් මරුට. මිලක ලක්හඬේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
0: දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
4: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම. ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
5: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝල හිතවතුනි, ක්‍රීඩාපීඩියේ උණුසුම රැගෙන ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අද අපි ආරම්භ කරන්නේ ක්‍රිකට් වලින්. ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වසන්තය ආරම්භ වුණා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ආරම්භ වුණේ පසුගිය 17 වෙනිදා සිකුරාදා දවසේ රාත්‍රී 7:45 මුල්ම තරගය ආරම්භ වුණා. සවස 6:30 සමාරම්භ උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැතුණා SSC ක්‍රීඩාංගණයේදී. ක්‍රීඩා අමාත්‍යාරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණු ආරම්භය ඉතාමත්ම චමත්කාර ජනක ලෙස ආරම්භ කර ගැනීමට හැකියාව ලැබුණා. මුලින්ම අපි දැක්කා කණ්ඩායම් වල නායකයන් කුසලානේ නිරවරණය කරනවා. මාධ්‍යයට දැක ගන්නට හැකියාව ලැබුණා. දේශ විදේශ ක්‍රීඩා මාධ්‍යවේදීන් රැසක් ඒ අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටියා. ඒ වගේම අමාත්‍යාරයාගේ ප්‍රධානත්වයෙන් සහ කණ්ඩායම් පහම නියෝජනය කරන කණ්ඩායම් නායකින් මේ අවස්ථාවට සහභාගී වී සිටින ආකාරයත් දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම ඩ්‍රෝන යානා 500ක් පමණ උඩු ගොනට මුසු කරමින් විවිධ රූ රටා මවුමින් අහස් ගැබ ලසන කරන ආකාරයත් දැක ගන්නට හැකියාව ලැබුණා. එය මනරම් දර්ශනයක් පැමිණි ක්‍රීඩා ලෝලින්ට. ඉන් පස්සේ තමයි ප්‍රථම තරගය ආරම්භ වුණේ. ප්‍රථම තරගයේ අපි දැක්කේ ගෝල් ගැලන්ස් කණ්ඩායම සහ ජැප්නා කිංස් කණ්ඩායම අතරයි පැවතුණු ආරම්භක තරගයේ රාත්‍රී 7:45 SSC ක්‍රීඩාංගණයේදී වෙදුලි ආලෝක ධාරා මැද පළමු තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ගෝල් ගැලන්ස් කණ්ඩායම සමත් වුණා. ජැප්නා කිංස් කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ තමයි ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පැවති තරගය පිළිබඳව තොරතුරු. අපි යනවා අද දවසේදී පැවැත්වෙන තරගය පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරන්න. දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැප්නා කිංස් කණ්ඩායම අතර තරගය සවස 3ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම කොලඹෝ කැප්ස් සහ කැන්ඩි රෝයල් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7:30 SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. අද පැවැත්වෙන කොළඹ තරගයෙන් පස්සේ ඉතිරි සියලු තරග යන්නේ දඹුල්ල සහ පල්ලේකැලේ ක්‍රීඩාංගණයට. අවසන් මහා තරග ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධායක මණ්ඩලය සූදානම් කර තිබෙනවා. අපි ක්‍රිකට් පිළිබඳව, LPL පිළිබඳව ඒ විදිහට තොරතුරු අනාවරණය කරද්දී ඊළඟ අවධානය යොමු කරන්න සූදානම්. ලෝක පාපන්දු තරගාවලිය පිළිබඳව ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අවසන් පූර්ව අටේ එංගලන්තය සහ ආජෙන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගයේ 2-1 ලෙස ජය ගැනීමට ආජෙන්ටිනා කණ්ඩායම සමත් වුණා. මෙම පරාජය සමග එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වෙනවා. ඒ අනුව ප්‍රංශය පරාජය කරමින් අවසන් මහා තරගයේ සුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම ආජෙන්ටිනාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ. ඇමරිකාවේ නිව්යෝක් නිව් ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේදී සත්කාරක රටවල් 3ක් සහ සත්කාරක තරග 16ක් එවැගේම කණ්ඩායම් 48ක් පැමිණි අමතක නොවන ගමන් මඟ සැමරීමට නියමිත බවයි විදේශ ක්‍රීඩා තොරතුරු වාර්තා කරමින් සිටින්නේ. ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමුගන්නයි සූදානම් වන්නේ. යළි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුවෙන් එතෙක් ඔබට සුවදායි සති අන්තයක්. මම සමීර කාරියස්.
4: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ.
1: තවල් 12 විනාඩි 18 ඉලක්ක දහගෙන ඉන්න වෙලාව.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Lakhanda Hagnina Velava Daval Dalahai Vinadi Tihai.
2: Velava Obavita Kinda Avi. සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත දෙන්නේ මාරාන්තිකයි
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක්. සිය ග්‍රිප් X5 සහ සුම් X5.

සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනි සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 7744 424 0112 7745 493 අමතන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සම්වරය.
1: මං හිතුව ගිහිල්ලත් ඇති කියලා. අද ඕටි කරනවා කිව්වනේ. බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනක. අර ගෑණිව තරහ කරගන්න. එයා කොහොමත් මාත් එක්ක තරහයි. අය අමුදෙන් තරහ කරගන්න දැන්.
0: සම්වරය.
1: ඇයි මොකද?
2: රහටද උසයන්නේ නැත්තම් ඇඳුමටද නිර්ලා පේන්නේ?
1: තොට තියෙන රුදා මොකද්ද?
2: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ.
1: හැලි වඳුරා. ඉස්සල ගහන පොළවේ.
0: සති අග රාත්‍රී 9:00 ට ITN බලන්න. සම්වරය.

0: ගඟක් හඬ රේඩියෝ ITN
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලක්හඬ රේඩියෝ ITN.

ഒപ്പവേറ്റ്

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: කොළඹ හලාවතේ ප්‍රධාන මාර්ගයේ වගි ප්‍රවාහන බස් රථයක් යතුරුපැදිය ගැටීමෙන් පුද්ගලෙකු ජීවිතක්ෂයට පත්වුණා. තරුණියක්ද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කෙරුණේ. අනතුරු සිදුවුණේ බුදුකටුව ප්‍රදේශයේදී. අනතුරෙන් බියගොස් ඇත්තේ යතුරුපැදිය ගමන් කළ වයස අවුරුදු 24ක තරුණයෙක්. බරපතල තුවාල ලබා ඇත්තේ යතුරුපැදිය ගමන් ගත් 27 වෘත් තරුණියක් බවයි පොලිසිය පවසන්නේ. අධික වේගයෙන් පැමිණි බස් රථය වංකු සහිත ස්ථානයකදී මාර්ග නීතිද උල්ලංඝනය කරමින් ධාවනය කර ඇති බව අනාවන්දේ වී තිබෙනවා. බස් රථයේ රියදුරු මද්‍රව්‍ය භාවිත කර ඇති බවටද හෙළි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. රුසියාව යුක්‍රේනයට එල්ල කළ මිසල ප්‍රහාරයකින් පුද්ගලික වේගොස් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කේව් අගරෝ ඉලක්කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයත් සමග නගරේ පුරා දරුණු ගින්නක් දහට කෙන තිබෙනවා. ගින්නෙන් මහල් නිවාස කීඩයක් සහ සුපිලි වෙළඳ සැලක් විනාශ වී ඇති බවයි කේව් නගරාධිපති විටාලි ක්ලිට්ෂොස්කෝ පවසන්නේ. මිරික ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් එකම ලකඬ ගී රශ්මියට චාමර වීරසිංහ

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර්? යාද සුන්නදේ
1: මම කිරිකේ බුන්නේ යා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ යා මට.
3: ඕ මයි ගොඩ්.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala tiyaganna
5: evening drive with chamit and charu
4: pradhan

අවසේකයි විනාඩි 32යි ලක්ෂණකි රශ්මිය අහගෙන ලංකා වටේම ලෝකෙ වටේම ඉන්න යාළු ඔක්කොම එකතු කරගන්න හදන්නේ පැය භාගයක් ගිහිල්ලා තියෙන්නේ මේ පැය භාගයේ ඇතුලේ අපිට කතා කරපු එහෙම නැත්නම් අපිට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ අතරේ මම මුලින්ම එකතු කරගන්න හායාට සුබ දවසක් මාත් අහගෙන ඉන්න ඔයාලව thank you so much ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා මුලින්ම එකතු කරගන්නේ නිෂු නිෂු මැලේසියාවල ඉඳලා වුණ අපිට මැසේජ් කරලා තියෙනවා නිෂු ඔන්න ඔයාව අපි එකතු කරගත්ත මුලින්ම ඊට පස්සේ ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ශිරීන් ඩයස් ඩිරෝ ගයින සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ කටිව ඉන්නවා කියලා ඔන්න මැසේජ් එකක් දාලා තිනවා නුවර ඉඳලා ඔය කටිවත් එකතු කරගන්න ගමන් ලස්සන සින්දුවක් දෙන්න කියලා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා මැසේජ් කරලා තිනවා ඊට පස්සේ හයි කොහමද මාත් ඉන්නවා කියලා තරුෂි බස්නායක දරණිය ගලින් ඔන්න මැසේජ් එකක් දාලා දිනවා තරුෂි ඔන්න අපි වාවත් එකතු කරගත්තා ඒ වගේම හයි කවුරු හිටියත් පාළුවට හිතට හිත කැඩුණු තැන ඇස් ළඟ තනිකමට කන අද්දර මුමුණු මුමුණු දොඩමලු උනේ නුඹයි කියලා කෑගල ඉඹුල් ගස් දෙනිය ෆයල් නිරු ට්‍රේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා ලස්සන මැසේජ් එකක් දාලා දිනවා ඒ වගේම වෙන්නප්පුවෙන් රසල් නෝන මානෙල් දුවල දෙන්නා සුසාන රුසුරේනි පුතා සුලලිත ජේකප් ඔබේ නේතන් චූරිදු තීර්ණ ඇතුළු ලක්කනහන් සිලු දෙනාම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා වෙන්නප්පුවේ රසල් තමයි එහෙම කියන්නේ රයිට් ඊට පස්සේ ජයේ මාමා මැසේජ් එකක් දාලා තිනවා ජයේ මාමාවත් එකතු කරගන්නවා ජයේ මාමා සවිස්තරාත්මකව මැසේජ් එක එවන්න රයිට් එහෙනම් අපි ඉක්මනට ඊළඟ සෙෂන් එක අහන්න යනවා ඒ අතරේ ඔයාලට පුළුවන් ඔයාගේ මැසේජ් එක තියන්න SMS පැත්තට ගියන SMS පැත්තට අනිවාර්යෙන් ඊළඟ විරාමය යනවා දිගටම අහගෙන ඉන්න අපිව ලස්සන

ගොඩක් අරගෙන ඉන්නේ අපි හවස 4 වෙනකන් අවුරුදු 19ක ඉතිහාසයක් තියෙන ලංකාවේ ප්‍රසංග වේදිකාවේ බ්‍රෑන්ඩ් එක ලක්හඬ ගී රශ්මි අපේ නිෂ්පාදක WB රෝහණත් එක්ක එකතු වෙලා ලස්සන ප්‍රසංගයක් අදත් ඔන්න ඔයාට අපි අරගෙන ඇවිල්ලා තිනවා දිගටම රැඳිලා ඉන්න ලක්හඬ ගී රශ්මියත් එක්ක.

0: ada Di Rashmi. Are you ready?
1: එකයි විනාඩි 55යි.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0712711711
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕනම නම් සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: වැඩි දිනක සුරජ්‍යත් එක්ක මේ දේවල් කතා කරන්න හොඳයි කියලා.
2: ඔයා හිතනවාද අයියා මේ දේට කැමති වෙයි කියලා?
1: කැමති වුණා අකමැති වුණා මේ දරු දෙන්නේ මොනසට අයිති? මං කැමති නැහැ යශෝ දරු දෙන්නත් තරම් කුලි ගෙවල් ගන්න යනවාට. මං කැමති නැත්නම් දරුවන්ගේ තාත්තා කොහොමඩක් කැමති වෙන්නේ?
0: අසන්දිමිත.
3: උදේ මේ අපි කොණ්ඩේ ටික කොට කරමුද? දැන් ඉස්සරහට රස්නේ කාලේ එන්නේ. ඈ? දැන් මාස ගාණක් මේක වවාගෙන හිටියා මද?
4: අනේ අම්මේ. ශාරුකාන්ගේ කොණ්ඩේ කපනකම් මම වවනවා.
5: ආයි මේ ශාරුකාන්ගේ චිත්‍රපටියක් ආපු දවසට තමයි මෙයා මේ කොණ්ඩේ කපන්නේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76 266 176 අංකයට

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ කිහිපයකට සහ බූදු කලාපවලට තදසුලට ඇතිවීම පිළිබඳව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයකුත් කර තිබෙනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මණ්ඩාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙලටෝ පෙන්වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය 5 කිලෝමීටර 50-60 දක්වා ඉහළ හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතිනවා. මේ අතර දිවෙන හරහා පවතින සක්‍රීය නිරතදිග බෝසම් තත්ත්වයත් සමග මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්වලත් උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත්වලත් රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වලත් පැයට කිලෝමීටර 50 ඉක්ම වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මෙම සුළං තත්ත්වය හේතුවෙන් වහලවල තහඩු උළු ගැලවී යාම වරාය ආශ්‍රිත රදවාය යාත්‍රා අංගනවලට හානි සිදුවීම සහ වෙල්ලසන්ද පහද්දීම් ප්‍රදේශ ජලෙන් යටවිය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම පසුබිම හමුවේ හදිසි තත්ත්වයක් ඇතිව හොත් ප්‍රාදේශීය ආපදා කමරාකර මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසත් ඉදිරි කාලුගුණ නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ජනතාවට දැනුම් දීමක් සිදු කරනවා. හංගේරියා ජනාධිපති ටබස් සුල්යොග් සිය දුරෙන් ඉල්ලා අස්වීමට එක්ගත්වේ පළ කර තිබෙනවා. එරට පාර්ලිමේන්තුව ඔහු දුරේ ඉවත් කිරීමට සූදානම් වීමත් සමගයි මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ. වසර 16ක් හංගේරියාවේ පාලන බලයේ හිම වූ අග්‍රාමාත්‍ය වික්ටර් ඕබර්න් පරාජිත පත් වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී. ඒ සමග පීටර් බැග්යාත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. කෙසේ වෙතත් පෙර අග්‍රාමාත්‍යවරයාව සිටි ඕබන්ට පක්ෂපාතී පුද්ගලිකු ලෙස සැලකෙන ජනාධිපතිවරයා බලින් පහ කිරීම සඳහා නව නීති සංශෝධන කිරීමටයි නව පාලනය පියවර ගත්තේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයාගේ දුර කාලය අවසන් වන ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ සමග ඉල්ලා අස්වීම සඳහා එක්ගත්වේ පළ කිරීමටයි ජනාධිපති ටබස් සුල්යොග් කටයුතු කළේ. මේරද ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்தை வாக கியன ரேடியோ
1: லக்காத ஜி ரஷ்மி. Are you ready?

රවින්දු පාලිත රොවෙන් ඇතුළු මිනුවන්ගොඩ ජීනෙට් ඇඩ්වර්ටයිසින් ටීම් එකේ සෙට් එකම ඉන්නවා කියලා දෙනවා. ජය වේවා. අපිවත් එකතු කරගන්න දරණීකල සිල්මු දිනවත් එකතු කරගන්න කියලා දිශිනි ලාභ කඩේ කට්ටිය දරණීකල ඉන්දන පිරුම්හල ඉදිරිපිට ඉඳලා මැසේජ් එකක් දාලා දිනවා. ඒ වගේම නුවරින් ප්‍රියංගා පලිපාණ මැසේජ් එකක් දාලා දිනවා. යව අපි අහගෙන ඉන්නේ ලස්සන සෙෂන් එකක් දෙන්න කියලා. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් ඕන මැසේජ් එකක් දාලා දිනවා. පූර්ණිමා ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම ලක්කඩ වීරශ්මි අහගෙන හලවත පැට්‍රික් කරුණාපාල ඈන් සහන් ශනෙල් රශ්මිදුව ලිලි මොනෙස්ටදුව මවත් එකතු කරගන්න කියලා ඒගොල්ලොත් කියලා තියෙනවා. ඒ අතරේ තව මැසේජ් ගොඩක් තියෙනවා. පියන් ඉක්මනට SMS පැත්තට SMS එවපු යාළුව අතරේ අලව ගුණසිරි කූල් හවුස් එකෙන් උපාලි එතකොට සිඳු අහන්න එකතු කරගන්නවා. පත්මිනී උදේ කුමාර වසන්ත සමන් අතුල සමිතා නිලන්ති ඉන්ද්‍රලතා ඊට පස්සේ දිමුතු කියලා සෙට් එකම ඉන්නවා කියලා ඒගොල්ලෝ එකතු කරගන්න කියලා කෙඩිය සමරසිංහ ඇතුළු පවුලේ සිළු දෙනාමත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම ඇඹිලි පිටියේ දිල්හානි ඉෂාරා හස්බන්ඩ් කුමාර පවුලේ හැමෝමයි මාවත් එකතු කරගන්න කියලා එයාත් මට SMS එකක් දාලා තියෙනවා. ඒ වගේම අපිවත් එකතු කරගන්න ලස්සන සෙෂන් එකකට රත්නපුරෙන් අම්මා අනුෂා තාත්තා කුමාර තක්ෂිලා තමයි මට මේ මැසේජ් එකේ වල තියෙන. රයිට් අනිතා ඉක්මනට මැසේජ් එකක් තියන්න මතකයි නම්බර් එක 0703 93 5 93 7ට. වාගේ WhatsApp message එක තියන්න ගී රශ්මි. අපි ඉන්නවව සාතර වෙනකන්.

0: பிரசங்க வேதிக்காவின் சச்சிவி அத்தகீம லக்ஹண்டு கீ ரஷ்மி
1: දෙකයි විනාඩි 23යි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: ඕනම
5: සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: ලුකයා මාර වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
7: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
6: මම කිරික බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට.
7: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
8: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 handave 4 veddi tune karala thiyaganna
9: evening drive with chamit and charu
10: sama anugrahaya
9: marksman samuha vyapare vithin genna apita harina dan navanimavakin ena domas entry wicket miyantrika sadambara himikaruwiku wanna adumama thanna 01177 579 579
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
12: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
13: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ඇත්තරම ඔබ ලගින් ඉන්නට ඕන කෙනා තවත් කෙනක් වෙද්දී ආදරයට ඒ කෙනා වෙනුවට තවත් වෙන කෙනෙක් ඉන්නකොට දරාගෙන ඉන්න පුළුවන්ද? කොහොම නමුත් ආදරය සුසුම කඳුළු ළඟ වුණත් නටන්න පුළුවන් කියලා මේ ගීතේ රිද්මේට ඔබට හැගේවි. මෙන්න කවීෂ කවිරාජ් ඕල් රයිට් එක.

0: Bulan Kada di Rasmi. Are you ready?
1: Dekai vinadi 40 sekai velawa.
2: Velawa oba veta gena aave.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලොවක් සනසන ඕ

0: திரையே நொமியன ஹட
1: ஆரே ஜோதி
0: இரதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Samaraya.
4: Umburu wadak tek mata velawak hada ganna amaruwe. Heta ape ayata wathura harawunawalu. Heta wat kumburu wada patang gannone. Oyata puluwanne? Man driwilla katha kala denna.
5: Ane me mata nama wa therenne. ඉතින් ওই පුතෙක් ඉන්නේ ගිහින් කියන්නකෝ
4: කියන්නේ ඉතින් ඌ ගෙදර ඉන්නෙපැයි
5: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන
6: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්
7: මේ මිනිහයත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි අනේ මන්දා මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා
8: නංගේ මදු නංගේ
4: මොකෝ
8: නන්දන ගෙදර නැහැ නේද
4: නෑයි
8: මේ මුළු ගම පොලිසිය මට කරලා දන්නේ නැද්ද ඉතින් මම යන්නම් හදිසියේවත් තාවචියට ගෙදර ඉන්න එපා කියලා
6: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය ප්‍රසංග වේදිකාවේ සජීවී අධ්‍යක්ෂක ලක්හඬ ගී රශ්මිය

ඇත්තටම ප්‍රදීප් මේ හදපු සංගීත කණ්ඩායමට මගේ හදවතින් කොහොම ආචාර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ ගීතයක් ගායනා කළා නම් ඒකම තමයි මෙතන තිබුණේ. ඒක නිසා මගේ හදවතින්ම සංගීත කණ්ඩායමට මම ආචාර කරනවා.

ලක්කන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොට විතාරණ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: උතුරේ ධීවර ජනතාවගේ ආර්ථික ශක්තිමත් කිරීමේ අරමුණෙන් ප්‍රතිලාභීන් 120 දෙනෙකු සඳහා මෝතු කුඩල්ලන් වගා ව්‍යාපෘති වෙනුවෙන් නිර්දේශ ලිපි ප්‍රදානය කෙරුණා. ඒ ධීවර අමාත්‍ය රාමලිංගම චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ බගපෙන් වීම යටතේ ජාතික ජල්ජීවි වගා සංවර්ධන අධිකාරියයි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව අක්‍රේ බැගින් වූ මුහුදු කුඩල්ලන් වගාව සඳහා නිර්දේශ ලිපි ලබා දීම යාපනය කයිටිස් ප්‍රදේශයේදී සිදු කෙරුණා. මෙම ව්‍යාපෘති යටතේ නිෂ්පාදන කණ්ඩායම් 20කට අයත් 120 දෙනෙකුට මූලික බිම් අනුමැතිය සඳහා නිර්දේශ ලිපි පිරිනැමුණා. මගින් අදාළ ප්‍රතිලාභීන්ට තම වගා කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ජලජීවී කර්මාණ්ඩ බලපත්‍ර ලබා ගැනීමේ බවත් විවර වෙනවා. මතභේදයට තුරු දී සිටින ටෙඩ් සහෝදරයන් අත්අඩංගුවටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇන්ඩ්‍රූ ටෙඩ් සහ ක්‍රිස්ටින් ටෙඩ් ඇමරිකාවේදී බෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ ඔවුන්ට එරෙහිව බ්‍රිතාන්‍ය තවත් චෝදනා ඉදිරිපත් කරන බව පැවසීමෙන් අනතුරු බවයි. ඇන්ඩ්‍රූ ටෙඩ් එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා 7ක් සහ ලිංගික ජවාරම්භෙන්ව කුඩා දරුවෙකුගේ අසභ්‍යචාර රූප ලබා ගැනීම යන චෝදනා එල්ල වී තිබෙනවා. එබෙන්ව ටිස්ට්‍රස් ටෙට් එරෙහිව ලිංගික අතවර කිරීමේ චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක්, ලිංගික ජවාරම් සංවිධානය කිරීම හා පාසුකම් සැලසීම යන චෝදනා එල්ල වී තිබෙනවා. 2010 ජූලි මාසයේ සිට 2017 අගෝස්තු මාසය දක්වා බිම් ක්‍රියාවන්වල ඔවුන් නිරත වී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. ඔවුන් බ්‍රිතාන්‍ය ඇමරිකා ද්විත්ව පුරවැසියන් වන අතර බ්‍රිතාන්‍යට පිටුවහල් කරන ලෙසද බලධාරීන් ඇමරිකාවෙන් ඉල්ලීම් කර තිබෙනවා. මේනකලකණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: එලා බලමු තුනයි විනාඩි 22යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: තුනයි විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
3: I'm going to live a new green life.
4: Sakama Kuleba
5: Lankada Girashmi. Are you ready?

करला हम कर पुसाल सुधा बाईं बाईं से गुजर बचन मत एकदम सबल बोले.

0: ප්‍රසංග වේදිකාව නම් කියන හයියෙන් අපුලයක් ගන්න නෑ කාට කියන්නේ බලාගින්න උගලන්න විතරයි මොන අපිට ඇහෙන්නේ නැහැ කතා කරන දේවල් හිනාවල් සංගම
1: මුලේවා ලංකඩ ජීරශ්මි are you ready තුනයි විනාඩි 48යි වෙලාව
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහකාරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමලින් ඒසයි
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සකම
7: මුලෙබා
8: ලංකඩ ජී රශ්මි
9: Are you ready?

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකායි දිවිර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයන් පැය පුවත්

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: දිත්ව සුලිකුණාටුවෙන් හයටපත් බදුල්ල බිගහකිවුල තල් දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසස්කරණ ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘති සඳහා වැයකෙන්න මුදල රුපියල් ලක්ෂ 1227ක්. දිත්ව ආපදාවෙන් තල් දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථර කීපයක්ව බිඳී ගොස් විනාශයට පත්ව තිබුණා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණ යටතේ ප්‍රදේශීය ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ ඒ තාවකාලික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි පියවර ගත්තේ. එම ප්‍රතිසංස්කරණවලට සීමා නොවේ රුපියල් ලක්ෂ 1227ක දැවැත්ත පිරිවැයක් දරමින් ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණා. ඒ අභාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අභාත්‍ය දිනුදු සමන් හෙණ්ඩායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුක්‍රේන ප්‍රහාරයන්ගෙන් රුසියාවේ ගබඩා සංකීර්ණ රසකට හානි සිදුව තිබෙනවා. රුසියාවේ විශාලතම අන්තර්ජාල සිල්ලර වෙළඳාම් සිදුකරන වයිල්බෙරි සමාගමට අයත් ගබඩා සංකීර්ණයකටද ප්‍රහාර එල්ල විය තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර ටැම්බූව් නගරයේ ගබඩාවකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්‍රේන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස රුසියාවද යුක්‍රේනයේ කියෙව් නගරය ඉලක් කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේක ලක්කඩේ ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: හවස 4:00 වෙනකන් විනාඩි 4යි
0: සතියග ලක්හඬ.

සතියන් දෙ කොහොමද ලස්සන සතියන්තයක් වුණාද නැත්තං පොඩ්ඩක් විතර මහන්සි සතියන්තයක්ද හවස 4:00 විනාඩි 8යි වෙලාව ඔය අම්මාව හැගෙන ඉන්න මේ දවස්වල ඉතින් මොකද වෙන්නේ වතර මූල පැත්තට නම් ඉතින් චුට්ටක් විතර වැහි පොඩක් යනවා පොඩි අවුවකුත් තියෙනවා දැන් නම් මහිදරි වහේ දිගටම එයා ඉන්න පැත්තෙත් මේ වෙලාවේ වහිනවද කියන්න බලන්න ඉතින් ඔහිත නිදහස් කරගන්න අර සතියක මහන්සිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් හොඳම වෙලාවක් ඉතින් ඔයා කැමතිම සිඳු අහන්න පුළුවන් මාත් එක්ක හවස 6:30 වෙනකන් ඉතින් ඉක්මනට එන්න මේ පැත්තට ඔයා කැමතිම අයව එකතු කරගන්න එහෙම නැත්නම් ඔයා කැමතිම සිඳුවක් මගෙන් ඉල්ල ගන්න මේ ඕන දෙයකට පුළුවන් හවස 6:30 වෙනකන් වට FM 93.5 93.7 මම වහගෙන ඉන්න ගමන් 07.3 93.5 93.7 07.3 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඉතින් සමහරක් අය ඉන්නවා නේද? දැන් දිගටම ලක්කඩ අහගෙන ඉන්න. අහගෙන ඉඳලා සමහරක් වෙලාවට මැසේජ් එකක් දාපු නැති කෙනෙක් වෙන්න පුළුවන් කවමදාවත්. හැබැයි වාට අද ඉස්සෙල්ලාම ඔයා දාන මැසේජ් එක වෙන්නත් පුළුවන්. එහෙම අයත් ඉතින් අපිට හම්බ වෙනවා. එහෙම කෙනෙක් නම් ඔයත් ඔයාගේ නම රටටම ඇහෙන කියන්න පුළුවන්. ඉක්මනට ඉතින් පරක් වෙන්නේ නැතුව මැසේජ් එකක් එවන්න. ලස්සරම සින්දු ඉතින් අහනවා නම් මේ ලක්කනින්ම තමයි නේද? හවස 4:10 වෙලාව ටිකිරම මේ විදිහට අහගෙන ඉන්න මම යෂ්.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: දසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සිය ග්‍රිප් X5 සහ සුම් X5
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි මිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත ඔබට මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
0: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහ වෙනවා
3: මිරිස් නම් මිරිස් විජේ මිරිස්

0: හවස 4 විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සතියක ලකඳ

වෙලාව බලල පියාවනි මේ පැත්තට. අර සින්දුවේ වගේ සඳ බොඳ වෙලා යනකොට එයාව මතක් වෙලා ඔයාටත් දුක හිතුනද? කියන්න බලන්න දුක හිතුනද කියලා සඳ බොඳ වෙලා යනකොට. එහෙම වෙන්න පුළුවන් ඉතින් නේද? මේ ජීවිතයත් කියන ති අප කැමති අය හොබ වෙනවා නැති වෙනවා එහෙම යන ගමනක් නේද? ඉතින් ඔයා හිතනවද දැන් අපේ මේ ජීවිතයේ හරියට නිකන් රේස් එකක් වගේ කියලා? වැඩ ටික කරගෙන කරගෙන යනවා, පුංචි පොඩි රෙස්ට් එකක් හම්බ වුණ ගමන් පොඩි විවේකයක් ගන්නවා. හැම නැත්තම් ඉතින් එක දිගටම ඉතින් මේක රේස් එකක් වගේ වැඩ කරන ජීවිතයක් නේ තියෙන්නේ නේද? දවස් 6ක් විතර වැඩ කරලා ඉරිදා පුංචි රෙස්ට් එකක් ගන්නවා නේද? හැබැයි අපේ මේ ජීවිතය ඇතුළ අපිට සමහරක් වෙලාවට ජීවිතේ අර විඳින්න ඕන ලස්සන දේවල් මගහැරිලා කියලා වට හිතෙන්නේ නැත්ත. පොඩ්ඩක් නැවතිලා බලනකොට සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් ඇත්ත තමයි නේද? අපිට අර වගේ තැනකට ලස්සන තැනකට යන්න තිබුණා. සමහරක් දේවල් අපේ ජීවිතේ විඳින්න තිබුණ අවස්ථාවල් අපි මේ වැඩ ටිකත් එක්ක සමහරක් වෙලාවට මගහැරිලා කියලා හිතෙන්න පුළුවන්. ඔයා දන්නවද මේ ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට මොකක්ද කියලා? ඒ තමයි ෆින්ලන්තය. ෆින්ලන්තයේ ඉන්න මිනිස්සු ගොඩාක් සතුටින් ඉන්නවා කියලා අහලා තියෙනවද? ඔව් ඒක ඇත්ත. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියන විදිහට සතුටු මනින දර්ශක ඉහළින් හැමදාම අවුරුදු ගානක් එක දිගටම හිටපු රටක් තමයි ෆින්ලන්තය කියලා තියෙන්නේ. සතුටින් ඉන්න රටක් විදිහට තේරීපත් වෙන හේතුවක් තමයි ගොඩක්ම මේ රටේ ඉන්න මිනිස්සු දැන් වැඩ කරනකොට වුණත් ඒගොල්ලන් රජයෙන් ලැබෙන ඒ වගේම රාජ්‍ය ආයතන වලින් ලැබෙන සහයෝගය ඒ වගේම තමයි ඔවුන් ඒ ගැන විශ්වාසයෙන් වැඩ කරනවා. ඒ විතරක් නෙමේ ඒ එකිනෙකාට ඔවුන් තියෙන ගෞරවය මේ හැමදේම එකම විදිහට තියෙන. ඒ වගේම තමයි මේ රටේ නීතියට රජයට පුදුම විදිහට විශ්වාසයක් තියාගෙන තමයි මේ මිනිස්සු වැඩ ටික කරගෙන යන්නේ. ඒ විතරක් නෙමේ ලෝකයේ ආරක්ෂිතම රටක් විදිහට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා දීලා තියෙන ඒ රජය විසින්. ඒ වගේම තමයි දැන් උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කරලා දැන් මැරෙන්න ඕනේ නැහැ. අර වැඩ කරලා අවසාන අපි මැරිලා වගේ කියනවා නේද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ අවශ්‍ය විදිහට ඒ ගැළපෙන විදිහට වැඩ ටිකත් හරීම විදිහට සංවිධානය කරලා දීලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒගේ පවුල වෙනුවෙන් යාළුව වෙනුවෙන් වෙන් කරන්න කාලයක් හදලා දීලා තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්ක උන්ට සබඳතාවට ආදරේ කරන්න නිදහසේ ගමනක් යන්න නිදහසේ ජීවිතේ විඳින්න මේ හැමදේම හදලා දීලා තියෙන නිසා තමයි ලෝකේ සතුටින් ඉන්න රටක් විදිහට ෆින්ලන්තිය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. සමහරක් වෙලාවට අපිට හිතෙනව නේද මේ දේවල් ඇත්තටම අපිට තියෙනවද කියලා. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ ජීවිතේ සතුට කියන දේ හදාගන්න වෙනවා නේද? කවුරුත් අපි ගාවට අරගෙන එන්නේ නැහැනේ. ඉතින් මේ වෙලාවත් ඉතින් ඔයාට සතුටින් ඉන්න නම් ලස්සන සින්දුවක් අහන්න පුළුවන්. FM 93.5 ඔයා කැම්මැතිම අයව එකතු කරගෙන කැම්මැතිම සින්දුවක් අහන්න ඉක්මනට මේ පැත්තට එන්න. අද කලින්ම ලස්සන මැසේජ් එකක් කියපු කෙනෙක් ඉන්නවා. යාෂ් මැනික කොහොමද රෝස මල ඔයාට?

මං ඉතින් ගොඩාක් හොඳින් ඉන්නවා රෝසමල. මට දෙන්නකෝ ලස්සන හින්ද සින්දුවක්. දරණීගලින් තරුෂි තමයි, තරුෂි බස් නායක තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. තරු ඔයාව අරිම ආදරයෙන් එකතු කර ගන්නම් ඊළඟ සින්දුවට. මේ ලස්සන ඉරිදා ඔයා ඉතින් සුබ වේවා කියලා තියෙනවා යෂ්ක. ඔයාටත් ඉතින් සුබම වෙන්න ඕනි. ලස්සන සින්දු ගොඩක් ඕනි. මගේ ෆැමිලි එකේ හැමෝමයි මාව ආදරයෙන් එකතු කර ගන්න කියලා තියෙනවා. ප්‍රියංක නුවරින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. නුවරට නම් මේ දවස්වල වැස්ස නැද්ද? ඒක තමයි තියෙන්නේ. හැම පැත්තටම එකම විදිහට වහින්නේ නැහනේ. ඉතින් වැස්ස බලාපොරොත්තු වෙන්නේ ඉතින්. හාද? අපි නම් තෙමේ වැස්සට නේද? වැස්සරදින් තෙමෙන්න යන්න බා. පස්සේ ඉතින් ලෙඩ වුණොත් ඉතින් බිහිත් ටිකක් ගන්න වෙනවා. එතකොට ඉතින් පර්ස් එකට තමයි තට්ටු වෙන්නේ. තෙමෙන්නේ නැතුව ඉන්න වැස්සත් එහෙම. හාද? අක්කියෝ මාත් ඉන්නවා කියලා තියෙනවා. චානු මැසේජ් එකක් දාලා තියෙන රත්තකින් ඔයාවත් එකතු කරගන්නම් චානෝ. ඉතින් ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. ඔයාටත් අහන්න පුළුවන් මේ සින්දුව. ඉතින් ඔයාත් කැමති වාව එකතු කරගන්න ඉක්මනට මැසේජ් එකක් දාන්න.

0: දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාතියයි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

ഹൗസ് ഭായ് പഹാവേ നത് ലഗൈന ഹൗസ് ഭായ് ഇതിന് ചാചൂട്ടി വെലാ വക്തി ഹൗസ് ഭാവേ ദിവാടോ මේ වෙලාවේ රස තේකක් හැම හදාගෙන බොන ගමන් දින්නේ නැත්තම් ඉතින් මේ පොද වැස්සත් එක පොඩි රස කෝපි එකක් හැම තිබ්බොත් කෝපි එකක් බොන ගමන් හැම නැත්තම් රසම රස තේකක් හදාගෙන චුට්ටක් එළිය දිහා බලාගෙන හැම පොඩක් ඉතින් ඉන්න තිබ්බනම් පොඩක් හොඳයි නේද මට නම් ඉතින් එහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ හැබැයි මාව අහගෙන ඉන්න ඔයාට මේ වෙලාවේ පුළුවන් නේද රස තේකක් බොන ගමන් ඉතින් ලස්සන සින්දුවක් අහන්න ඔයා කැමති සින්දුවක් අහන්න ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්න FM 103.5 ගණතුන 107 ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්නත් පුළුවන් ඔයාට කෝල් කරන්න පුළුවන් 0703 93 97 මිකින ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔයා කැමතිම කෙනෙක් එක්ක සින්දුවක් අහන්න පුළුවන් වෙලාවේ ඉතින් ඇවිල්ලා තිනු චැට් එක පැත්තට ගොඩක් හදේ ඉතින් හරි මාදරෙන් එකතු කර ගන්න ඕනේ හැමෝම මම වෙලාවේ හයි අක්කා කියලා තිනු හයි හයි කොහොමද මට ලස්සන සින්දුවක් දෙන්න මම හැමදාම අහනවා ඔයාව කවුද මේ කෝල් ගන්නේ ඔයා ඔය දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන් ඉතින් ගිය දවස් ටිකේ පොඩක් විසි වුණා ඒක නිසා බැරි වෙන්නේ නැති මැසේජ් එකක් දාන්න මගේ අම්මයි 2009 ශ්‍රීලානන්ද ඕලෙවල් බැච් එක යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා එයාගේ පවුල හැමෝමත් එකතු කරගෙන මේ වෙලාවේ සින්දුව කියලා දෙන අපි බලමු එක දෙන්න පුළුවන් වෙයිද කියලා බුලත් කහු පිටියෙන් අහිංසා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ නම වගේම අහිංසා ඔයා අහිංසකයි දැත්තටම කියන්න බලන්න අවංකවම උත්තරයක් නෑ එහෙම නම තියෙනයි අහිංසකයි කියලා මම අහලා තියෙනවා අයබෝවන් මඩපාත ලක්ෂ්මන් තමරා නිශානිය එකතු කරගන්න කියලා තියෙනවා චේතනා තේජ අවෝඩ් පුංචි පුතා භාග්‍යවත් එක්ක අවිෂ්ක ඒත් එක්කම සේරුවාවිල කෙඩිය සමරසිංහවත් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ රසර සිංදුවක් අහන්න ඉතින් ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ අපි යමුදු රුමේනියා පැත්තට හවස 4 විනාඩි 49 ලංකාවේ වෙලාව කියන බලන් රුමේනියාව වෙලාව කීයද කියලා ඔයා ඇයි කොහොම හිටියත් වෙලාව කොහොම වෙනස් වුණත් ඉතින් ඔයාගේ හිත තියෙන ලංකාවේ නේද ඒකින් හින්දානේ ඔයා ඉතින් මෙහෙම හරි අපිව අහගෙන ඉන්නේ මේ වෙලාවේ සම්පත් තමයි රුමේනියාවල ඉඳගෙන මාව අහගෙන ඉන්නේ අලෝමේ කලල් පිරියෙන් පුතාව එකතු කරගෙන ඉඳලා තියෙනවා තොහින ඒ වගේම දුව බිනාර වයිෆ් ප්‍රියංකවත් එකතු කරගන්න ලක්කනට ජය වේවා කියලා තියෙන ඉතිනවා ලංකාව නැති වුණත් ගොඩාක් ඈත ඉඳලා ලංකාව අපි වහගෙන ඉන්නවා ඉතින් ගොඩාක් ඈතකට ගියා වුණත් ඔයාගේ ජීවිතයේ තියෙන හීන හැම දෙයක්ම ඒ විදිහටම හැබෑ වෙන්නේ කියලා අපි ප්‍රාර්ථනාවක් කරන්න නේද ඉතින් හැම තමයි නේ සමහර දවස් තව ටික කාලෙක ලංකාවට එන්න පුළුවන් ඉතින් ඒ හීන හැම දෙයක්ම හිතුවා වගේම හැබෑ වෙයි ඔයාගේ ඉතින් ලස්සනම සිද්ධාක තමයි ලෑස්ති කරන් ඉන්නේ අහලා බලන්නකෝ

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
3: evening drive with chamit and charu

0: ರಾಜ್ಯ ಬ್ಯಾಂಕುಗಳ ಸುರಕ್ಷಿತ ಭಾವಿಯ ಇಹಲಮ ರಕವರ್ಣೆ ಸಮಗಿನ್ ಸ್ಥಾವರ ತೆಂಪದ ಸಂದಹ ಇಹಲಮ ಪೊಲಿಯ ಆರ್ ಡಿ ಬಿ ಬ್ಯಾಂಕು ಎನ್
1: ලාංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගානු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොමලින් දේසල්
6: සම අනුග්‍රහය
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

අලුත් පැයක් ඉතින් පටන් ගත්තේ ලස්සනම සින්දුවකින්, ලස්සනම හින්දි සින්දුවකින්. ඔයත් කැමතිද ඒකට? ප්ලේලිස්ට් එක හරිම ලස්සනයි කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. මේ ලස්සනම සින්දුව අහන්න නම් ඔයාව 6:30 වෙනකම් ඉන්න මේ විදිහටම ඔයා කැමතිම කෙනෙක් එකතු කර ගන්න පුළුවන්. හින්දි සින්දුවට ගොඩාක් කැමති කියලා තමයි තියෙන්නේ. ඉතින් හැම තමයි ඉතින් හිත කියවන්න බලන් කියන නිකන්ද? ඔයා ඉතින් කැමතිම සින්දුවක් තමයි මම අරගෙන ආවේ. මේ ලස්සන සින්දුවකට එකතු කර ගන්න කියලා පැල්වත සිනි සමගමේ කට්ටියම මැසේජ් එකක් දාලා දෙනවා. කවුද මේ ගොඩක් අය ඉන්නවා? රංගන, නාලින්දේ වගේ ප්‍රදීප්, ධර්මයේ අය ඇතුළු මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහටම සද්ද වැඩි කරගෙන අහන්න. සුබ සන්ධ්‍යාවක් යෂ්ණංගෝ. සුබම සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. කොහොමද ඔයාට? මම නම් ඉතින් ගොඩක් හොඳින් ඉන්නවනේ. අපිටත් දෙනවද ලස්සන සින්දුවක්? මොකද ඉතින් බැරි සනම් තේරිකසෝ ෆිල්ම් එකේ සින්දුව පුළුවන් කියලා හරි තියෙනවා. අපි බලමු. ඉස්සරහ හිඳි සින්දුවක් අහපු නිසා අපි එක ළඟම සින්දුවක් දෙන්න විදිහක් නැහැ. අපි කොහොම හරි බලමු යන්න කලින් හරි අහන්න නේද? මුල සිංහලින් 10 තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ අම්මා තාත්තා වගේම ලොකු මල්ලි, චූටි මල්ලි, යාගේ චූටි මැණිකවත් එකතු කරගන්න කියලා තියෙනවා. යාගේ හස්බන් එකම යාෂ් මාවත් යාෂ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. යාෂ් නිකන් වගේ පවුලේ කෙනෙක් වගේ නේද? එහෙම තමයි මට හිතෙන මේ මැසේජ් එකේ තියෙනකොට. රශ්මි සැලනකි මේ වෙලාවේ සද්දට ලක්කන දාලා දෙනවා. ඉතින් ඔම වෙලාවේ මැසේජ් එකක් දැම්මේ දැම්මට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යෙන්ම අහනවා. එහෙම තමයි තින්නේ. ඉතින් මන් දන්නවනේ ඉතින් අහනවා කියලා. මැසේජ් එක දාන්න බැරි වෙන ඉතින් වැඩි ගොඩක් එක විසී වෙනකොට කමක් නැහැ. ඉතින් අහගෙන ඉන්නකෝ. ඒ වගේම ඔයාගේ කටහඬ නම් මම ගොඩක් කැමති. ලස්සනට වැඩසටහන කරනවා ඔයා. ඉතින් සින්දුවක් ඉල්ලද්දි අපි බලමු මේ වෙලාවේ ඒක දෙන්න පුළුවන් වෙයිද කියලා. කොහොම හරි යන්න කලින් හරි අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න, ඔයා කැමති සින්දුවක් අහන්න. ඉතින් මේ වෙලාවේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නවා. එක අහලා අපි ඉක්මනට එමු. ඔයා කිව්ව සින්දුව තහන්න බලන්න. 5:05 වෙනාඩි 8යි.

0: pratite Vagakijene radio.
1: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න.

0: ఓనమ
1: సంధి వేదన ఒకట ప్రబలమ విద్యానుకూల విసదము ఓతుశీల్ యాక్టివ్ క్లాస్
2: ශ්‍රීලංකේ අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
2: නොවිනස් වන රසවත්ම රසය
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි.

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Satyagraha, La Khanda.

සෙන්ඩිවේටස් ලගේ ලස්තුරු සිින්දුවක් තමයි අපි අහලා වේ. ඉතින් සෙන්ඩිවේටස් කැමති ආද ඉතින් කැමති සිින්දුව හඳු පුළුවන් සිින්දුවක දාත්ති. ඉතින් ආ කැමති සිින්දුවක් වෙන්න ඇද්ද මං ඉස්සෙල්ලාම දුන්නේ. කියන්න බලන්න ඉතින්. සමහරක් අය අපේ ජීවිතවල හම්බවෙනවා නේද කොච්චර හොඳ කරපු සමහරක් වෙලාවට ඒ කිසිම දෙයක් හොඳක් කරා කියලා මතක නැතුව ඔයාව ඉතින් ගොඩක් වෙලාවට ඩෝන් කෙයා කරන වෙන්න පුළුවන් ඔයාව රිද්දනවා වෙන්න පුළුවන් සමහරක් අය අපේ ජීවිතවලට එහෙමයි හම්බ වෙනවා නේද ඒකනේ කියන්නේ අර පැලේකට වුණත් ඕනට වඩා වතුර දාන්න යන්න එපා පස්සේ පැලේ මැරෙනවා ඒ වගේ තමයිනේ කෙනෙක්ට ඕනට වඩා ඔයා හොඳ කරන්න ගියාම සමහරක් වෙලාවට ඔයා තමයි ඉතින් ලෝකෙන්න නරකම කෙනා වෙන්න පුළුවන් නේද ඉතින් හැමදේම ගානකට තියාගන්න පස්සේ හිත රිද්ද ගන්න ඕනේ වෙන්නේ නැහැනේ මේ වෙලාව ඉතින් කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න තමයි මේ හදන්නේ FM 103.5 103.7 මේ වෙලාව ලස්සන මැසේජ් එකක් දක්වයි ගොඩක් අය ඉන්නෝ නිල් මිනිවත් මතක් කරන්න ඕනේ හායි සුබද හායි නංගිය සුබ දවසක් ඔයාලට ඉතින් සුබ දවසක් වෙන්න ඕනේ කොටිය කුමර නිල්මිනි කුමාරි තමයි මැසේජ් එකක් දාලා තිනේ මහත්තයා ජයලත් දුව පියු මිසෙව්වන්ලි වගේම පුතාලා කාංචන ඒ වගේම අසංක ඒ වගේම චූටි දඟේ අකේන දීවොත් එකතු කරගන්න කියලා තියෙනවා චූටි දඟේ කියන දකේන් කියන්නේ මට නිකන් නමෙන් මෙහිතර හරිම දඟ පොඩ්ඩක් කියලා හරිද හැමදාම මේ ලස්සන වොයිස් එක ඇහෙනවා හැබැයි මොන දැකලා නැද්ද ඒකට උත්තරේ ඔයාට ළඟදිම හම්බ වෙයි බලාගෙන ඉන්න ඉතින් එහෙම තමයි නේ සමහර දේවල් ඉතින් පස්සේ පස්සේ දකින්නකොට ගොඩක් නිකන් අගේ වැඩි. ඔහොම ඉන්නක ඉතින් දිගටම මේ විදිහටම ලක්කරත් එක්කම. ඔයාට WhatsApp message එකක් වගේම normal message එකක් දාන්න පුළුවන් ඔයා කැමති කෙනෙක් එක්ක එකතු කරගන්න. Hello hello කවුද මේ? Hello hello. අනුතන දුෂුම් පහෙන් ලක්කන මාත් අහගෙන ඉන්නේ මට දිල්කී සෙන්දුවක් දෙන්න කියලා තියෙනවා අපි බලමු කොහොම හරි දෙන්න මං හිතන්නේ දෙන්න පුළුවන් ඔයාට ඔයාගේ හිතේ

පාඩු රස මුසගේ දැක්කේ. රස සුබෝ නේද? එහවත් එකතු කරගන්න සතියක ලක්ඛණ්ඩ අහගෙන ඉන්නේ. ගුණතිලක ඒ වගේම වසන්ත එකතු කරගෙන කුමාරිත් එකතු කරගෙන ගම්පලින් ජයශ්‍රී තමයි ජයශ්‍රී වෙන්න ඕනේ. ජයශ්‍රී තමයි මැසේජ් එකක් දාලා තියෙන ලස්සන සින්දුවක් ඉල්ල ගන්න. නාරත් පුළුවන් කැමති කෙනෙක් එකතු කරගන්න FM 93.5 93.7 මැසේජ් එකක් තියන්න. හවස 6:30 වෙන්න කලින් හරියටම තව පැයක් වගේ තමයි තියෙන්නේ, ඉක්මනට එවන්න. මේ ඒ දිලිකගේ සින්දු ඉල්ලපු කෙනාට.

0: සවස 5 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: batamisu batamisu maridam maridam
5: evening drive with chamit and charu

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: රඩියෝ ITN
1: වෙලාව පසර පහයි විනාඩි 45යි.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
2: සමත්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් අටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු රෝගීන් 75,000 පණිතේ මරණ වෙහෙයුම් තවත් දැඩි වෙයි හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සැක්කරවෙක් අතරංගුවට විමිට්‍රික් ටොන 305ක් ගෙවුණු දින 4 රජය මිලදී ගනී ඇමරිකාවට අපතක නොවන පාඩමක් උගන්වඩ ඉරාන උත්තරීතර නායිකයා සැරසෙයි
2: ලක්කඩ ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Rhino roofing within 100 Wadena. Rhino premium jala pratirodhi matupita arakshane sahita roofing sheet. Rhino roofing within 100 Wadena. Rhino premium roofing sheet. Vetivistara sandaha 13996 amathanna.
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

අතියගල අක්කන හගෙන ඉන්නකොට වෙලාවනක් හරි ඉක්මනට ගෙවිලා යනවා නේද? වෙලාවකින් රැට කැමටි කියම හදන ලෑස්ති වෙලා දෙනවා. ඕනේ දවස් 6යි කියන්නේ 6යි තාචුට වෙලාවයි තියෙන අවස 6 වෙන්න. ඒ කියන්නේ ආයිතින් කැමටි ක හදන්නම ලෑස්ති වෙලා දෙන්නේ ගෙදර කිච්චි බබල් හැම ඉන්නවනේ කලින්ම කැමටි ක හදන්න වෙනවා නේද? ඒගමයි ලක්ෂර සිංහපුතු රහගෙන ඉන්න පුළුවන් වහ කොහරි ගමනක් යනවා වෙන්න පුළුවන් එමන්තන් ගෙදර ඉන්නවා වෙන්න පුළුවන් නිදහසේ ඉන්න කොටකින් ලක්ෂරම සිංහවක් අහලා හිත සතුටින් තියාගන්න. ඔන්න කියනකොට මැසේජ් එකක් දාලා දෙනවා අපිට අපි පැත්තෙන් ලංකාව විතරක් ඉඳලා හරියන්නේ රට රටවල අපි සංචාරය කරන්න ඕනේ නේද? අපිට අපි වෙන සරත් කුමාර් මැසේජ් එකක් දාලා තියෙන ලක්ෂණ අහගෙන ඉන්නවා කියලා ඔයාවත් එකතු කරගන්නම්. කෙනෙක් ඉන්නවා හරිම දුකින්. මොකද අචලාට වෙලා තියෙන්නේ කියන්න බලන්න. කවුද ඉතින් ඔයාගේ හිත රිද්දුවේ? මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. මං ඉතින් ගොඩාක් දුකින් ඉන්නේ කියලා තියෙනවා. කියන්න බලන්න කවුද ඔයාගේ හිත රිද්දුවේ කියලා. පොඩ කතා කරන්න ඕනේ. එහෙම තමයි ඉතින්. සමහර දේවල් ඉතින් හිත රිදෙන දේවල් වෙනවනේ. ඒ මොන දේ වුණත් ඉතින් අපි ඉස්සරහට යන්න ඕනේ දේවල් ඉවසගෙන. හැමදේම අර කියන්නේ කාලයට බාර දෙන්න කියලා. චුට්ටක් ඉවසලා ඉන්නකෝ. ලස්සන සින්දුවකට කඩ කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ අලව්වෙන් ගොඩසිරි කෝල් හවුස් එකෙන් තමයි උපාලි මැසේජ් එකක් දාලා තියෙන සින්දුවකට සිනුව කහන්න එකට කරගන්න. එයාගේ පවුල හැමෝමත් එක්ක මේ වෙලාවේ එයා වැඩ කරන තැන ඔෆිස් එකේ හැමෝමයි ලස්සන සින්දුව කහමු කියලා තමයි තියෙන්නේ. සේරුවවිල කෙඩිය සමර සිංහල් මැසේජ් එකක් දාලා තියෙන එයාගේ යාළුවා හැමෝමයි පවුල හැමෝමත් එක්ක ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා. ඉතින් හැමෝම එකතු කරගෙන යන හදන්නේ දීපිකා ප්‍රියදර්ශිනී මහත්මියගේ අලුතෙන්ම හදන රදුන ගීතය. මීට කලින් අහන්න හම්බ වුණා නේද? ඉතින් අහලා බලන්නකො. පමාවියා වසන්තේ. එතරම්ම ලස්සන කතාවක්, ලස්සන ආදරණීය කතාවක්, ආදර කතාවක් අහලා බලන්න.

පටන් අරගෙන තියෙන්නේ නේද? අර කෑකෙන් හවස 6යි විනාඩි 6යි. ඉතින් මට යන්න වෙන්නත් ළඟන්. මොකද මොකද? මට යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන්නේ නේද? ඔයාට ඉතින් නම කියන්න උනේ නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මොකද මොකද මේ නේද? එහෙම තමයි ඉතින්. ඔයාට පුළුවන් කැවතුම කෙනෙක් එකට කරගන්න FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් හයි හයි ගුඩ් ඊවනින් කියලා තියෙනවා. කවුද මේ හයි හයි ගගා ඉන්නේ? කොහොමද මණික? මන් නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයා ගොඩක් හොඳින් නේද ඉන්නේ? ලස්සන hina මූණක් තියෙනවා. මට පේනවා දැන්. අපි තහගෙන ඉන්නේ ඔයාව. ඔය සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා වෙරෝනිකායි වගේම ජගත් එවගේම පුතා ඉඳුෂා මාවයි. මේ වෙලාවේ ලක්කන හන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මහරගමින් දිනෝ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිනෝ ඉතින් ওই විදිහටම අහගෙන ඉන්න. මට ලස්සන සින්දුවක් දෙන්න. මම දැන් අසනීප වෙලා ඉන්නේ. කවුද මේ? ඉක්මනට වේට් ටිකක් අරගෙන හොඳ කරගන්න හාද? ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔහාව සහයයි දිහ වෙන්න කලින් ඉක්මනට ක්ලැට් මැසේජ් එකක් කියවන්න. එවගේම තුසිස් මේ වෙලාවේ මැසේජ් හද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට. සමහර නගර තියෙනවනේ හරිම ප්‍රේමණීයයි. සමහර නගර වල මතක ගොඩ ගැහිලා තියෙනව නේද? එහෙම නගරයක් ඔයාටත් තියෙනවද? ආගේ ජීවිතේ මතක ගොඩ ගහපු නගරයක්?

ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

ಹದ ಜೋಡಿ ಇರಿತ ರಾತ್ರಿ ಹತ್ತಟ ಹಿಮಾಲಿಕ ಜ್ಯೋತಿ ರಾತ್ರಿಯ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ කරියද හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 479
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.

0: சத்தியாக லக்கான
1: සතියක ලක්කන අහගෙන ඉඳලා මට ඉතින් යද වෙලාව ඇවිල්ලා තියෙන මගේ වෙලාව ඇවිල්ලා හවස 6 විනාඩි 24යි. ඉතින් මං අතට ගිහිල්ලා එන්නද? හරිස්සමට සතුටින් ඉන්න. හැට ලබන සතිය අලුත් සතියකින් අපි හම්බ වෙමු නේද? හෙටින් අලුත් සතියක් පටන් ගන්න. ඉතින් වැඩ ටික හොඳට කරගන්න. මං අතට ගිහින් එන්න. මම යෂ්.

0: නොවන පාඩමක් උගන්වන්න ඉරාන උත්තරීතර ඩයිකියා සර්සෙයි.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකයි ත්‍රිවිර. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ. ඩෙංගු රෝග ලක්ෂණ පවතින අවස්ථාවල පාරම්පරික ඖෂධ ලබා ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇතැම් පිරිස් එලෙස පාරම්පරික ඖෂධ ලබා ගැනීම තුළින් රෝගී තත්ත්වය උත්සන්න වූ පසු රෝහල්ගත වීමේ ප්‍රවණතාවක් වාර්තා වී තිබවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මේ අතර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 75,000ක් වා ගොස් තිබෙනවා. සිදුවෙති බන සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංකර මහතා ප්‍රකාශ කළේ.
2: මරණ 53ක් වාර්තාවලා තිබෙනවා. මරණ 53න් කාන්තාවන් 37කුත් පිරිමි පක්ෂයෙන් 16කුත් වාර්තාවලා තිබෙනවා. මේ ජූලි මාසයේ විතරක් ගත්තොත් 19,100ක් රෝගීන් වාර්තාවලා තිබෙනවා. එයින් වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වෙන්නේ 26.94, කොළඹ දිස්ත්‍රික්කෙන් 19.95 වාර්තාවලා තිබෙනවා. તો යම් කිසි අඩුවීමක් ඇතරම තිබෙනවා. නමුත් දෛනිකව 800 ගණනක් වාර්තා වෙනවා කියලා කියන්නේ තාමත් අපි ඉන්නේ අවදානම් තත්ත්වයක. ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසේම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා ඒ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගන්න කියලා. සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවකට පත්වලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තියෙනවා ඒවා, වකුගඩු වලට බලපාලා තියෙනවා. ඒකට ඒ ප්‍රතිකාර කළා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශේෂඥ වෛද්‍ය
0: ඩෙංගු රෝගය වළක්වා ගැනීම සඳහා පරිසරයේ පිරිසිදු කිරීමේ වැඩසටහන් දිවයින පුරා කණ්ඩායම ක්‍රියාත්මක කරනවා. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් මහනුවර මහනගර සභාව සංවිධානය කළ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වුණේ දුඩම්වල ප්‍රදේශයේදී. කිලෝමීටර් 6කට වැඩි වපසරියක් අවදි වෙන පරිදි පිරිසිදු කිරීම සිදු වුණා. වවුනියා දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ගතියුතු පීවර පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක් නියෝජාභාතය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම, ජලය රැඳී ඇති ස්ථාන පිරිසිදු කිරීම ඇතුළු ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කළේ. අයිස් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 716ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. වැටලීම සිදු කළේ හිරඳ පොලිස් වසමේ රුක්ඝාතටුපුල ප්‍රදේශයේදී. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විභාෂණාංශයේ ධාරින් කණ්ඩායමකට ලැබුණ තොරතුරකට අනුවයි. සැකකරු සන්තකයේ තිබේ භද්‍රව්‍ය තොගය සමග විද්‍යුත් තරාදියක්ද සොයාගෙන තිබෙනවා. 26 හැවිරිදි සැකකරු අලුබෝ මුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් මෙම භද්‍රව්‍යතුගේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙනුගේ බෙහෙවීම් මත දිවිලී විද ප්‍රදේශවලට බෙදාහැරීමට සහ ජවරම් කිරීමට රැගෙන විත් ඇති බවට අනාවරණය වී තිබෙනවා. සැකකරු අද පාරිදුර බහිස්වාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර අයිසා හෙරෝයින් භද්‍රව්‍ය වෙන්ව මත්පිත් තොගයක් සමග තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ දික්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසයේ ධාරින් සිදු කළ වැටලීමකදී සැකකරු ළඟ තිබේ අයිස් භද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 96ක්, හෙරෝයින් කිලෝ 2යි ග්‍රෑම් 70ක් සහ මත්පෙති 5000ක් දසවා ගැනීමට හැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පිළියන්තල බෝකුන්දර වීරසිංහ බවද ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ භද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී යතුරුපදියකින් ගමන් කළ සැකකරු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. එම අවස්ථාවේදී සැකකරු පොලිසියට තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් පොලිසිය වෙඩිතැබීමක් සිදු කිරීමටයි පියවර ගත්තේ. එහිදී තුවාල ලැබූ සැකකරු කළුබුවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. දිට්ව සුලි කුඩාට වෙඩ හානිට පත් බදුල්ල බීඝාකේ උලතල් දෙන මහවාර ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසස්කරණ ආරම්භ කෙරුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය කිරීම මුදල රුපියල් 1,2220

0: කතා. දිට්ව අපදාවෙන් තල් දෙන බහවාරි ව්‍යාපෘති ස්ථාන කිහිපයක්ම බිඳී ගොස් විනාශයට පත්ව තිබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඍජු අධීක්ෂණ යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉතා කෙටි කලක් තුළ එහි තාවකාලික ප්‍රතිසංස්කරණ සිදු කිරීමටයි පියවර ගත්තේ. එම ප්‍රතිසංස්කරණවලට සීමා නොවී රුපියල් ලක්ෂ 1227ක දැවැන්ත පිරිවැයක් දරමින් ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙඩ්ඩායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,
1: මේ වෙනකොට මේ දික්ටාවලින් විනාශ වෙච්ච මහාවාරි මාර්ග මුලින් පටන් ගත්තා වේගෙන් ගිය තැන්වල ඌමායල ව්‍යාපාරයට දැම්මා කෝටි 22.6. දැන් සෑහෙන වැඩ ඉවරයි කොටසි. තව සල්ලි දානවා දෙවෙනි අදියරේ. බදුලෝයේ ව්‍යාපාරේ තමයි වැඩිම දැන් මේ වියලුවේ මේ වෙනකොට දාලා තියෙන්නේ. අපි දාලා තියෙනවා කෝටි 32.4. බත් මැඩිල්ලට දාලා තියෙනවා කෝටි 13. මෙන්න මේ කියපු ව්‍යාපෘති 4ට විතරක් අපි දාලා තියෙනවා කෝටි 80.2. මිලියන 802ක් ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 8020ක් දාලා තියෙනවා. මේ මාස කීපය තුළ දැන් වැඩ යනවා ඒවා. තව සල්ලි වෙනවා හදනවා. නිලධාරී දේශපාලන අධිකාරිය ගම් ඔක්කොම එකතු වෙන්න මම මේ කියන්නේ. දෝෂයක් නෙවෙයි අපි කවුරුත් කියන්නේ. එකමුතුව සමගිය තියෙන්න ඕනි. එතකොට වැඩ කරන්න ලේසි. අපි ළඟදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ පහුගිය 10 වෙනිදා සාකච්ඡාවක් තිබ්බා. තව සල්ලි ඕනි කිව්වා මේ විනාශයන් හදන්න. මුදල් කොමිෂන් සභාව, අයවැය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ඔය ඔක්කොම වාඩි කරගෙන කතා කරේ. මිලියන 74,000ක් ඉල්ලලා තියෙන අලුතින්. අපි එක ගේනවා. හදනවා. කවදාවත් බදුල දිස්ත්‍රික්කෙට ඒ වගේ මුදලක් ඇවිල්ලා
0: නැහැ. දිට්ව සුලිකුණාට් වින් දැඩි ලෙස හානියටපත් හොරුපතාඩ බේක් කෑම් වැව රුපියල් මිලියන 57ක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. දිට්ව බලපෑමෙන් වැව් බැබ්බට සිදුව තිබුණේ දැඩි හානියක්. කාටකස්තිගලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිට අයත් මෙම වැව රුපියල් මිලියන 57කට වැඩි මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කරනවා. කුඹුරු අක්කර 200කට වැඩි ප්‍රමාණයක් අස්වැද්ද වීම සඳහා මෙම වැව තුළින් ජලය ලබා දුන් අතර වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ගොවි ජනතාව ගැටළු රැසකට මුහුණ දී සිටියා. ඊට විසඳුම් ලබා තිබෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම ඉඩම් හා වරිමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙනුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. යලකඳේ වී බිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුල වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් මෙවර මිලදී ගැනීම ආරම්භ වූයේ පසුගිය 13 වනදා. එය අනුව 17 වනදා වන විට මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ. මොලතිව්, කිල්නොච්චි, වවුනියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වලද වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව මණ්ඩලය පවසනවා. දිවිලි පුරා ස්ථාන 143කදී වී මිලදී ගැනීමට ගොවි ජනතාවට පහසුකම් සලසා තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක කර ඇති බවයි. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කිරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය සහතික බිලක් නිකුත් කොට තිබෙනවා. ජූලි මාසයේ පළමු දින 15 තුලදී මෙරටට සංචාරකයන් 90,000ක් ඉක්ම වූ පිරිසක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කරනවා. එම කාලය තුල වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 20,480ක්. ඊට අමතරව චීනය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රසකින්ද සංචාරකයන් පැමිණ තිබෙනවා. ජූලි මාසයේ පළමු දින 15 තුල මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 90,121ක්. ඒ අනුව මෙම වසරේ ජනවාරි 15 වනදා සිට පසුගිය 15 වනදා දක්වා කාලය තුල 112,000කට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර නිරුද්දකට දිය පොදක් 2026 දෙවන අදියර ඇල්ලට හුස්මක් සමාජ සත්කාරක වැඩසටහන ඇල්ල සංචාරක ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් පැවැත්වුණා. අද ඇල්ල සුරකිමින් හෙට පරපුරට හරිත උරුමයක් දයාද කර දීම මෙහි අරමුණයි. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ සංවිධානය කර තිබුණා. සංචාරක ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඝන අපද්‍රව්‍ය සහ කැලි කසල ඉවත් කර පිරිසිදු හරිත නගරයක් බිහි කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. පැරකුම් ලෙගසි පුලොඩ්ඩාරු දිස්ත්‍රික් සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. දිවින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක ගම්මාන වැඩසටහන් මාලාවේ පළමු අදියර ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. ඒ අනුව පුලොඩ්ඩාරුවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපෘති රැසක් සැලසුම් කර තිබෙනවා. ඇතුමල් වැව ආශ්‍රිතව බෝට්ටු සවාරි, වනජීවී නැරඹුම්, අත්කම් නිර්මාණ ගම්මානයක් සහ දේශීය හා විදේශීය ආහාර රසවිදීමේ පහසුකම් ඇතුළු අංග රැසක් ව්‍යාපෘතියට ඇතුළත්. ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කර තිබෙනවා. ඊට අමතරව පොළොන්නරුවේ සෙසු සංවර්ධන කටයුතු සඳහාද රුපියල් බිලියන 618ක් වෙන් කිරීමටයි පියවරගෙන ඇත්තේ. පොළොන්නරුව, තමන් කඩුව, ඇතුමල් පිටිය සහ මොණියන්ටි අඩ ග්‍රාමලිධාරී වසම් සංචාර ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පැරකුම් ලෙගසි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය උපාලි පනිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
2: ප්‍රජා ශක්තිය දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ ගොඩනගලා තිබෙන්නේ ජනතාව සඳහා කියන අදහසින්ම නෙමෙයි, ජනතාව සමග සංවර්ධනය කියන අදහසින්. ඒ නිසා තමයි සෑම ගමකම ප්‍රජා සංවර්ධන සභාවක් තියෙන්නේ. ඒකේ ජනතාව විතරක් ඉන්නවා නම් ජනතාව විතරක්ම කරනවා. හැබැයි ජනතාව විතරක් නෙමෙයි ඉන්නේ. ඒ ක්ෂේත්‍රයේ අනුයුක්ත සියලු රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒතකොට ප්‍රදේශයේ සංවර්ධනයට දායකත්වයක් දක්වන්න කැමති ව්‍යවසායකයින්, උගතුන්, බුද්ධිමතුන්, රාජ්‍ය නිලධාරීන්, විදේශගත ශ්‍රී ලාංකිකයින් ඒ ප්‍රජා සංවර්ධන සභාවේ දායකත්වය ගන්න පුළුවන්. ඒ වගේම දේශපාලන අධිකාරී ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිව නම් කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම එකතු වෙලා තමයි ජනතාව සමග තමයි අපේ ගම් දියුණු කිරීමට මේ වැඩසටහන අපි නිර්මාණය කරලා තිබෙන්නේ.
0: වසර 26ක් ලංකාවට අහිමි වූ ඔලිම්පික් පදක්කම් යළි හිමිකර ගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. එල්පිටිය නගරයේ ඉදි කළ ගෘහස්ථ ක්‍රීඩාකාරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්
3: ලංකාවේ පළවෙනි වතාවට ජාතික ක්‍රීඩකයන් නිර්මාණය කළා. ඒ ක්‍රීඩකයන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ ගෙවීමක් කළා. ඒ විතරක් නෙමෙයි, ඒ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ට පවා ලංකාවේ පළවෙනි වතාවට තමයි පුහුණුකරුවෙකුට ගෙවීමක් කරන්න ආරම්භ කරේ අපි 2025 අප්‍රේල් මාසේ. අපි ප්‍රෝග්‍රෑම් එකක් හදුවා මිෂන් ඔලිම්පික් 2028 කියලා. අපිට ඔලිම්පික් තියෙනයක් නැතුව තිබුණු දවසක් හැබැයි අපිට නිකන් අපිට තීන හැබැයි යනවා. අපිට දැන් ඔලිම්පික් ක්‍රීඩකයෝ මතුවෙමින් එනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ක්‍රීඩාවේ මීට වඩා ඉදිරියට ගෙනියන්න මේ ක්‍රීඩාව ජයග්‍රහණී නිර්මාණය කරනවා වගේම ක්‍රීඩාව කියන්නේ කුසලාන දිනීම විතරක් නෙමෙයි, ඊට හරියට සමාජ වටිනාකමක්, සමාජයේ විනයහඟ, පෞරුෂයක් කියන මිනිස්සු හට නිරෝගී මිනිස්සු හදන ක්‍රියාකාරකමක්. ඒ නිසා අපි ඒ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා තියෙනවා. අමාත්‍යාංශයේ විදියට විශාල ක්‍රීඩා ප්‍රමාණයක් අපි හදලා තියෙනවා, හදන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පත් අඩුවෙන්ම මෙදුම් ප්‍රදේශවලට අපි විශාල මැදිහත් වීමක්, විශේෂ මැදිහත් වීමක් කරලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩාවල නගා සිටින
0: රථවාහන අනතුර ඔබ කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම තාක්ෂණික ක්‍රියාමාර්ගයන් මොටරවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව සහකාර කොමසාරිස් කාර්මික සහ සංවර්ධන චමිල වාසල බුදුකුමාර මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකින් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
4: මොටරවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කෙරෙන සිදු කෙරෙන කාර්යභාරයන් අතර ප්‍රධාන කාර්යයන් දෙකක් තමයි රියදුරු බලපත්‍ර ලබා දීම සහ වාහන ලියාපදිංචිය කියන එක. මේ දෙකේදීම අපි උත්සාහ කරන්නේ මේ රටේ මිනිසුන්ට, මේ රටේ මහජනතාවට පාර පාවිච්චි කරන සියලු දෙනාටම වඩා නිවැරදි යමක් ලබා දෙන්න. ඒ නිසා අපි විශ්වාසයෙන් කටයුතු කරනවා සහ විශ්වාසයෙන් ප්‍රකාශ කරන කැමැති මේ අවස්ථා දෙකේදීම අපි අපේ ප්‍රමදායකත්වය ලබා දෙනවා කියන එක. වාහනයක් ලියාපදිංචි කිරීමේදී අපි ඒ පිළිබඳ සියලුම නිර්ණායක සපුරලත් විතර තියෙනවා නම් පමණයි වාහනේ පාරට පාවිච්චි කරන්න අවස්ථාව දෙන්නේ. ඒකෙන් අපි දෙන්න පණිවිඩය තමයි හෙට දවසේ මහමග සුරක්ෂිතතාවය කියන එක. විශේෂයෙන්ම අපි මේ ටේකියා වැඩසටහන ආරම්භයේදීම ව්‍යාපෘතියක් හැටියට මොටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව පටන් ගත්ත මේ දකුණෙන් පටන් ගමු කියන කතාව. උත්සාහ කරනවා මේක ලංකාවේ ෆැෂන් එකක් කරන්න. ත්‍යානුකූලව පාසල් යන වයසේදී විතරයි දරුවෙක් දකුණු පැත්තේ යෑම අනිවාර්ය වෙලා තියෙන්නේ. නමුත් ඊට එහා ගියාම අපි දන්නවා පාර දකුණු පැත්තෙන් ගියොත් හොඳයි. නැත්නම් අනිත් පැත්තෙන් ගිහිල්ලා ජීවිතේ බේරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි ගැසට් වෙච්ච නීති රීති තියෙනවා පදිකයින්ට සහ පාපැදිකරුවන්ට සහ වාහන පදවන්නට. හැබැයි මේකෙන් වාහන පදවන අය විතරයි මේ නීති රීති දන්නේ කියන එක සමාජ මතය තමයි සමාජ පැලපදියම් වෙලා තියෙන්නේ. මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව හැටියට සුරක්ෂිත මහමගකදී අපි සහතිකයක් ලබා දෙනවා මේ පාරේ ගමන් කරන සියලුම වාහන කාර්මික තත්ත්වයේ හොඳ තත්ත්වයේ වාහන ධාවනය වෙන බවට.
0: ඇමරිකාව අකණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කබේනි අනතුරු අඟ වෙනවා. ඉරානයේ ඉලක්ක රසකට අකණ්ඩව අටවන දිනටත් ප්‍රහාර එල්ල කිරීමටයි ඇමරිකාව කටයුතු කළේ. ඇමරිකා බද්දිම අනදින බද්දස්ථානය නිවේදනය කරන්නේ හෝමුස් සමුද්‍ර සද්දය පාලනය කිරීමේ ඉරානයේ හැකියාව අඩපණ කිරීම සඳහා ඉරානයේ ඉලක්ක රසකට ප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයේ හෝමුස්ගන් පළාතේ ප්‍රදේශ කිහිපයකට හා කේශ්මී දූපති ලක්කර ගනිමිනුයි ප්‍රහාර එල්ල කර ඇත්තේ. එමෙන්ම කුසිස්තාන් පළාතේ ෂඩීගන් වෙතද ඇමරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරන්ගින් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති අතර නිවාසික මෙන්ම වාණිජ යටිතල පහසුකම් වලට හානි සිදු ඇති බවයි ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ. මේ අතර ඉරානයේද ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. ඔවුන් ජෝර්දානයේ ඇමරිකා ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. එබෙන්ම තවත් සෙබළෙකු අතුරුදන් වී ඇති අතර සෙබළුන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම මරණ ඉතා කණගාටුදායක බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඉරානයට න්‍යෂ්ටිකාවයක් තබා ගැනීමට කිසිදු විටක ඉඩ ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා. ඉරානයේ ඉහළ පෙළේ අනදිල්ලධාරියෙකු ඇමරිකාවට අනතුරු අගෝමින් සඳහන් කර සිටියේ ඕනෑම ආක්‍රමණයකට හෝ මෙච්චත්වයකට ඉරාන සන්නද්ධ හමුදාවන්ගෙන් තීරණාත්මක හා විනාශකාරී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි. මේ අතර ඇමරිකා ප්‍රහාරයන් අකණ්ඩව සිදු කළහොත් ඔවුන්ට අමතක නොවන පාඩමක් ලබා දෙන බව ඉරානයේ උත්තරීතර නායකයා අනතුරු අගවනවා. ට්‍රම්ප්ගේ අත්සන කිසිදු වැදගත්කමක් නොමැති බවත් හිරිහෙර කිරීම ඇමරිකා විදේශ ප්‍රතිපත්තියේ මූලික අංශය බවත් මොජ්තබා කබේනි පවසනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැස්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය බේවන විට පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පළමුවෙන් පන්දුර පහර දුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවර 19:53කදී සීලු ක්‍රීඩකයන් තැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 130ක්. ඒ අනුව ලකුණු 131 ඉලක්කයක් හඹා යන ජැස්නා කිංග්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවර 14කදී කඩලු පහක් දැවී ලකුණු 93ක් රැස් කරගෙන සිටියා. තරගාවලියේ හතරවන තරගය ලෙසයි මෙම තරගයේ පැවැත්වෙන්නේ. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. ඩෙංගු රෝගීන් 75,000 පණිදී මඩින බෙහෙවුම් තවත් වැඩි වෙයි. හිරණදී අයිස් කිලෝ 18ක් එක්ක සැක්කරුවෙක් අතරංගුවට. වී මෙට්‍රික් ටොන් 305ක් ගෙවුණු දින 4ේදී රජය මිලදී ගනී. යලිගොඩ නැගෙන දිත්වාවෙන් විනාශ වූ වාරි ව්‍යාපෘති. සංචාරකයන්ගෙන් පෙරී ගිය ජුලි බාසේ පළමු දින 15. ඇමරිකාවට අමතක නොවන පාඩමක් උගන්වන්න ඉරාන උත්තරීතර නායකයා සැරසෙයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ දිබාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: මකඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රාත්‍රී 7යි විනාඩි 23යි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවෙදී ගොන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්නේ මාතර පැතර. අයබුවන්.
3: අයබුවන් නිමල් මාත්මයා.
2: කොහොමද ඉතින් ජීවිතේ?
3: ජීවිතේ සුන්දරයි ඉතින් යෝධ රාත්‍රිය අහනක.
2: ඉතින් මේ සුන්දර ජීවිතේ අපි ආදරෙන් කාවද එකතු කරගන්න ඊළඟ ගීතයට.
3: ගීතය අහන්න එකතු කරගන්නවා මාතර කුමාතුංග මාවතේ පර්ලින් හොටලේ මම කින්ස්ලිද සිල්වා. ಶಮ್ಮಿ ವಿರೋಚನ್ ವಿರೋಚನ್ ಇದೇಶ ಇವಾಗೇಮ ಸಜಾನಿ ರಾಧಾ ವಟುನಿ ದಾಮಿನಿ ವೀರಸಿಂಗ ಅಲೌವೆನ್ ಸುಭಾಷಿನಿ ಮತ್ತೆ ಕೂಡ ಅನಿಲ್ಮೆನ್ ಡಿಸೋತ್ ಇವಾಗೇಮ ಬದುಲ್ಲೆ ಜ್ಞಾನಕುಮಾರಿಯ ತುಳು ಪೌಲೇ ಶಮತ್ ವಿಶೇಷಿಂಗ್ ಎಕುತಕರಗನ್ನ ದಂಗ್ ಮಗೆ ಮಾತರ ಸೀಲಮ ಅಲ್ಲುವನ್ ಸಮಗ ದಂಗ್ ಲಕ್ಕಂಡ ಆನ ಜ್ಯೋತಿರಾತ್ರಿಯಾನ ಸೀಲಮ ಮಗೆ ಹಿತಮಿತುರನ್ සමඟ මාතර සියලුම යාළුවන් එකතු කරගෙන ඔබතුමාත් මේ ගීතයට එකතු කරගන්නවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට.
2: ආයෙ දවසකදී මේ ආදරේ බෙදාගන්න අපි කතා කරමු. ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: සුබ රාත්‍රියක්, ජෝති රාත්‍රියක් වේවා.
2: එහෙම තමයි තමන්ගේ ව්‍යාපාරයේ වැඩ කටයුතු කරන ගමන් වුණා තාදරණී ජෝතිව අපිට අමතක කරන්න බෑනේ. දහසක් රාජකාරී වුණාට මේ වෙලාව කියන්නේ අතිශයම කාර්යබහුල වෙලාවක් නේද? ඒ කොහොම වුණත් ඉතින් ආදරණීය ජෝතිගේ ආදරේ ඉතින් අමතක කරන්න බෑනේ. ඒ හින්දා තමයි ඉතින් මේ පැය දෙක ඔබ ජෝති වෙනුවෙන් කරගන්නේ. හරි WhatsApp chat එකේ පැත්තට යනදන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා හිමාල් මල්ලි. හොරණින් තමයි මැසේජ් එකේ වෙලා තියෙන ලලිත් කුමාරය. මෙවර ලලිත් කුමාරත් එක්ක ඉන්නවලු ඥානරත්න වගේම ගුණසේකර වගේම ලක්කණ අහගින්න සියලු දෙනා ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ දිනන අද දවසේ මුල්ම මැසේජ් එක හොරණින් තමයි. ඉරුදිනයක් උදා වෙනතුරු බලමින්නේ ආදර ජෝති ගීවැල් ඇසුමට සැරසෙන්නේ ජෝති රසය ලොවටම ඇසුමට දෙන්නේ තුතිපුද කරමු ලක්හඬ කුමරියේ සැමදා මෙලසිනේ. අන්න එහෙමයි ලක්හඬ කියන්නේ නේද? ලක්හඬ කුමරිය කියන්නේ ලක්හඬ දෙන ආදරය හින්දා නේද? තාත කෙනෙක්ට දුවෙක්ගෙන් තියෙන ආදරය වගේ. හරි සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල. අදත් අපි ජෝතිරාත්‍රිය අහන්න ගමන් ඉන්න අපි ලස්සන සින්දුවර එකතු කරගන්න කියලා අක්කර 40න් තමයි පත්මමී මැසේජ් එකේ වෙල් තියෙන්නේ. මහත්තයා වසන්ත පුතාලා දෙන පාඩුවල් විහාසය වගේ මාකොලි ලසන්ති අක්කා ගිහන් සද්දුවත් මේ වෙලාවේ ලක්කඳ අහන් ඉන්න සියලු දෙනාම ආදරෙන් එකතු කරගෙන ඕන ලක්කඳ හැමෝම ආදරෙන් එකතු කරගන්න ලක්කඳ මේ වගේ වැඩසටහන් කරන්න තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා තමයි ඔන්න පත්ම ප්‍රාර්ථනා කළේ. ඔන්න පත්මගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙනවනේ. ඉතින් බොහොම ස්තුතියි ඒ ප්‍රාර්ථනාවට. එම කියලා නදන්නේ දිවුල් වීඩිය පැත්තර තමයි යනදන්නේ. අකිල මදුශංක පුතාගේ මැසේජ් එක කියවන්න. මාමේ මම දිවුල් පිටියෙන්. අපි හැමදාම ජ්‍යොතිරාත්‍රිය අහනවා. ඉතින් උන අදත් අපිව එකතු කරගන්න. අම්මා සුවන්ලතා, තාත්තා රංජිත්, ඒ වගේම අයියා ඉෂාන්. ඒ වගේම මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්න හැමෝමත් මාමේ ඔයාවත් ලස්සන සින්දුවකට එකතු කරලා ලස්සන සින්දුවක් අහමු මාමේ කියලා තමයි ඔන්න අපිට අකිල කියන්නේ. දෙන්න අකිල වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඔකුපෙල ගල් ඒ ජයන්ත තමයි මේ මැසේජ් එක කියවන්නේ. ජයන්ත එළලු කඩෙන් ජයන්ත. ජෝති රැය කියන්නෙම පහන් දහස් ගණනක් දැල්වෙන රාත්‍රියක් විතරක් නොවේ. මනුෂ්‍යත්වයේ සහෝදරකම සැනසීම යහපත් සිතුවිලිකින් හදවත් තුළ දැල්වෙන්න ඕන. එම අසිරිමත් මොහොතක් තමයි ජෝති රාත්‍රිය කියන්නේ. ඔකුපෙල ගල් ඒ ජයන්ත එළලු කඩෙන් ජයන්ත. ඒ වගේම මේලාවේ සද්දන ජෝති රාත්‍රිය දාගෙන තියෙන එළලු කඩේ කියලා තමයි ජයන්ත කියන්නේ. චාරිකා, අනුහස්, ගිම්හාන්, ඒ වගේම සුනිල් අයියා, පුංචි අයියා, තුසිත, ලොකු චූටි, ඒ වගේම කඩේට ඇවිල්ලා ඉන්න යාළුවොත් අපි ආදරෙන් එකතු කරගමු. සැමගේම ජීවිත ආලෝක වේවා කියලා තමයි ඉතින් ඔන්න අපිට ජයන්ත කියලා ඒවල තියෙන. ඉතින් ජයන්ත වාගේ ප්‍රාර්ථනාව එසේම වෙන්න ඕන ඉතින් නේද? ආදරණීය ජෝතිගෙත් ප්‍රාර්ථනාව එක තමයි. ජෝතිය කියන්නේ මහලෝ කියන්නේ. ඉතින් වැඩ කටයුතු බොහොමයක් අස්සේ ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න වෙලාවේ ඉතින් අපිට මැසේජ් එකක් තියෙනවා. ආදරණීය ජෝති වෙන 0703 93 5 93 අතර. ඒ වගේම තමයි 0112 775 761 0112 775 285. අපේ දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රී 9 වෙනකන්. මේ ආදරේ බෙදා ගන්න මේ ආදරණීය ජෝති.

0: லகாண்ட ரேடியோ ITN அடகுமுரே ரலுமாவதி நீல் குருல்லா சோனாலிகா அஸ்வபல 50க இன்ஜின் தாரிதாவ அவம இந்தன தஹனே பஹசுவின் ஹெசிரவீம நடத்துவ சா அமதர கோடஸ் கனிமே பஹசும 2 வீல் 4 வீல் சோனாலிகா டிராக்டரிய தென் திவினிபுரா அதி டிவிஎஸ் அலவி நியோஜிதான் வெதின் ராட்சணிய லியாபதின்ச்சிய அவுர்து ஹதர்க்க சேவாவசா வகக்கிம சமக வடினா தொரத்துக்கி அல்மாரியாக் நோமிலி டிவிஎஸ் அக்ரி பிசினஸ் வெதின் சோனாலிகா டிராக்டரி மகப்புலவட்ட மகபலையாக்
1: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: හැමෝම එකම රේස් එකට වාඩි ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයි නේද ගමන
3: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ් නේ
2: වංගුණත් වෙපාරක් උනත් ෂුවර්ද
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනැවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියල් රෝඩි සුවර්ස්
4: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්‍රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12 2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්‍රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.
5: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
6: උත්කර්ෂය
7: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
8: රාත්‍රී 7යි විනාඩි 41යි වෙලාව ආදරණීය ජෝති ගුණ හොමේ ඉන්න වෙලාව ඉතින් වන්න අපි යන්න හදන්නේ වැඩසටහනින් කොටිය කුඹුර පැත්තට අයබෝන්
9: අයබෝන් හිමල් මාත්‍යා
8: කොහොමද ඉතින් කොටිය කුඹුර පැත්තේ තොරතුරු
9: කියන්න නරන්න ඉතින් වෙනසක් නෑ වහිනවා පායනවා
8: අද ඉතින් මේ වෙලාවේ මොකද කරන්නේ
9: මේ වෙලාවේ හිමල් මාත් අපි මේ ගෙදර වැඩපොළට ගිහින් ඉන්නේ කියලා හැලපෝගයක් පුදනවා
8: හැලප හදන ගමන් ඉතින් වන්න ආදරණීය ජෝති
9: වාදලෙන් තමයි ට්‍රයි කරන්නේ
8: ඉතින් ගාවද ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට
9: ආදරණීය ජෝති එකතු කරගන්න ඉතින් මගේ නෝන මේ සුධර්ම විජේරත්න දුව සුජීවා ලකු පුතා මයස් ලිංගා පුතා දමින් නිසංග චූටි පුතාගේ උපන්දිනය තිබුණා ගිය 12 වෙන නිමේ සිඳුවර අපේ දැන්දුව බැඳලා එයාගේ මහත්තයයි යාර චූටි බබෙක් ඉන්නවා එයයි මේ වගේ දැන් අපි රෑවිල ගමේ අපේ ඉස්කෝල මහත්තයා එයාගේ ඒ ගෙදර සියලු දෙනා ඉස්කෝල මහත්තයවයි රෑවිල කුසිම අම්මවයි අපි අද ගිහිල්ලා බලලා ආවේ කුසුම අම්මාට දැන් 93 වෙනි අවුරුද්ද තමයි ලබන්නේ 94
8: 94
9: ඔව් ඉතින් මේ හිමාල් මහත්තයා ආදරෙන් මතක් කරුවා ඉතින් අපි අද ගිහිල්ලා ආවේ
8: ඉතින් අපි ආදරෙන් එකතු කරගන්න අපි අනිවාර්යෙන්ම ඊළඟ ගීතේ
9: නේද ආදරෙන් එකතු කරගන්න ඒගොල්ලෝ ඉතින් ඒ වගේම ගැට ඇත රීල් පාර්ටියේ සියලු දෙනා අවිස්ථා වෙල්ඩිපෝගේම සියලු දෙනායි අපි මම දැන් තලංගමඩි පෙරේ වැඩ කරන තලංගමඩි පෙරේ වැඩ කරන සියලුම සේවක සේවකයන්ටයි මේ
8: තව කවුද
9: මේ අපේ මේ ලොකුම අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි මේ ඉන්න දෙකටන වෙද මහත්තයාට කියන්නේ මේ දිවි වෙද මහත්තයා කියලා ඒ වෙද මහත්තයාගේ සියලු දෙනාවයි ඒ වගේම මේ නෝනාඩවරු ගාමන්ට් එකේ සේවක සියලු දෙනාමයි ඔබතුමාගේ කාර්ය මණ්ඩලයත් එකතු කරගෙන
8: ආදරේ මං ආදරේ ඉතින් ඒ ආදරේ තමයි මේ විදියට අපි කතා කරන්නේ කොයි වෙලේ කර කර හිටියත් ගෙදර වැඩ දහසක් තිබුණත් ඔබ රාජකාරී වැඩ කරන ගමන් වුණත් ඉතින් ව්‍යාපාර කටයුත්තක් කරන ගමන් වුණත් ලක්කනර මෙහෙම කතා කළා මේ ආදරේ බෙදා ගන්න ආදරණීය ජෝතිර දින ආදරේ හින්දා නේද හරි මොන අපි යනදන්නේ WhatsApp chat එක පැත්තට හිමාල් පුතේ නිරෝෂණී කාන්ති මානෙල් දියනියන්ස නේද දියනියන් සහ ඒ වගේම අනික හිතවතුන් සෑම දෙනාවත් ඔයාවත් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහමු කියලා තමයි වන්න අපිට සිල්වා ටීචර් මැසේජ් එකක් දාලා තියෙනවා නේද සිල්වා ටීචර්ගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ මාදම් වෙත්‍ර තමයි යන්න හදන්නේ ජෝති රාත්‍රිය අහන අපිවත් එකතු කරගෙන ලස්සන ගීතයකට හිමාල් ඔන්න මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන හැමෝමත් ඒ වගේම පුතා තරිඳු දුව සඳුනි ලස්සන වැඩේ තමයි මහත්තයා හිමාල ආදරෙම එකතු කරගන්න කියලා තමයි අපිට ධම්මි මැසේජ් එකක් කියලා දෙනවා ධම්මි ඔයාගේ මැසේජ් එක අපි ආදරෙන් කිව්වා ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි ධම්මි අපිට කියලා එවලා තියෙන්නේ ධම්මිගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මඩම් පැලල පැත්තට සුබ ජෝතිමත් රාත්‍රියක් වේවා සින්දුවල එකතු කරගන්න අම්මා ක්‍රිෂාන්ති දාත සරත් එවගේ ශාමික ඇතුළු ජෝති රාත්‍රිය යන හැමෝම හිමාලයි ඔයාවත් මේ වෙලාවේ ලස්සනට ගීතයකට එකතු කරගන්නවා කියලා තමයි ආශි අපිට මැසේජ් එකක් කියලා දෙනවා ආශි ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ එම කියලා යන්න හදන්නේ ගණේ මුල්ලේ මාසියක්කගේ මැසේජ් එක කියන අපිට ලස්සන ගීතයක් දෙන්න ජයල පවුලේ අය සමග ගුණේ මිතුරු මිතුරියන් හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මාසියක්ක කියන්නේ ගණේ මුල්ලෙන් ඉතින් ඔන්න අපි මාසියක්කගේ මැසේජ් එක තමයි මේ විදිහට කිව්වේ ඉතින් ඔන්න තාම මැසේජ් එකක් කියපු නැති ආලුවන්න තමයි මේ කියන්නේ ආදරෙන් බින්දු හද බින්දු අය තුනයි අනු තුනයි පහ අනු තුනයි හත WhatsApp මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: Radio ITN.
1: ලොතරැයි පෙරලිකරන NLB Mega Power. දැවන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට Supreme Motor රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම ලොතරැයි NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ
2: රාත්‍රි 7යි විනාඩි 56යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් උන දැන් ටික ටික වෙලාව යනව නේද හරි අපි ඉක්මනටම යන දන්නේ WhatsApp chat එක පැත්තට ඉදිදා හවස 7 වෙනතුරු ඉන්නේ බලා ලක්හඬ ගුවන් විදුලිය ඇත රජෙක් වෙලා හිමාල් මල්ලි ජෝතිගේ ගී පෙලක් සදා අපහට දෙනවට ඔබහට ස්තුතියි සදා එහෙම තමයි අපිට ස්තුති කරලා තියෙන්නේ නොරගල්ලෙන් රත්නය අයිය තමයි මේ මැසේජ් එක කියවන්නේ සුබ ජෝති රාත්‍රියක් වේවා හිමාල් මල්ලි අපිට ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ ඒ සින්දුවේ බිරිඳ මල්ලිකා ඒ වගේම ලොකු දුව ශශිකලා ඒ වගේම පුතා කවිඳු පොඩි දුව සෙව්මිනි ඒ වගේම තිරිණි දුවත් සිසිර මල්ලිත අනුෂ නංගිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් දාලා තින්නේ ඉතින් ඔන්න එහෙම තමයි ආදරයට බොහොම ස්තුතියි අපිවත් ආදරණීය අමරණීය ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අයියා පියන්ත ඒ වගේම කැකිලාවේ නිමාලි අලව්වේ රාජා ගැටඹුවානෙන් බැටි කඩේ මල්ලි ඇතුළු වැඩ කරන සියලු දෙනාමත් ඒ වගේම මේ මැසේජ් එක එවපු ගැටුවානේ ලොතරැයි අලිවි කරන රුවන්වත් ආදරෙන් එකතු කර ගන්න ඕන ඉතින් රුවන් ඔන රුවන් වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ කෙතරම් හඬවල් දෙසවන්නට ඇහුණත් හදවතට දැනුණු හදවතේ රැඳුණු ලස්සන කටහඬක් උරුමකම් කියන ජෝති අපි අතරින් නික්මගොස් දශක හතරකට ආසන්නවත් කිසිවෙකුගේ හදවත් වලින් නොමැකී ගිය හඬ අපිට අසන්නට පෑ දෙකක් කාලයක් වෙන් කර ලක්හඬට බොහොම ස්තුතියි හිමාල් මල්ලි දිගන සංසුන්ගේ මතට තමයි මේ මැසේජ් ගේවන්නේ අම්මා රමණී නෝනා වාසනා වගේම ලොකු දුව භාග්‍ය පොඩි දුව කවීෂා ඒ වගේම ලක්කරහන සියලු දෙනා මත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට සංසුන්ගමින් අතුල අයියා කියලා එවලා තියෙන්නේ ඔන්න අතුල අයියා ඉතින් එහෙම තමයි නේද ඒ හඬට අපි අවස්ථාව දීලා තියෙනවා කියලා හදවතේ තියෙන ආදරේ. මොකද මුළු රටක් ලොවක් සැනසූ නැලව් හඬ. ලක්හඬින් ඒ හඬට අවස්ථාව දුන්නා ඒ ආදරණීය ජෝතිගේ හඬ. හරි ගම්පහ මිරිසත පෙත තමයි අන්නදන්නේ ලක්ෂ්මන් ගල්ගෙදර රඳාවඩුනේ ගාමිණී වගේම වීරසිංහ ශශිකාශාන් දුලනි රූපවති රෝහිණී නයනී කුමාරිය වගේම කුමුදිකා සිරෝමි නිමල් බර්නාට් ඒ වගේම ගුණරත්න කුමාරිය ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දින්න අපි යාළුවන්ගේ නම් ටික කියපු හැමෝම ආදරෙන් එකතු කරගම ආදරණීය ජෝති වෙනුවෙන් දෙවිනි පැයේ මුල්ම ගීතයට ටික ටික වෙලාව ගියා නේද එහෙම තමයි වෙලාව අල්ල ගන්න බෑ ජීවිතෙත් එහෙම තමයි කාලය ඉතාම ඉක්මනින්ම යනවා ආදරණීය ජෝති වගේ ඔබේ ජීවිතේ උත්සාහය එකතු කරගෙන ඔබේ අරමුණු ජය ගන්න හිතර ගන්න ඕන හිතර ගත්තොත් ඉතින් කරන්න බැරි දෙයක් නෑ උත්සාහවන්ත වෙන්න ඕන කාර්යක්ෂම වෙන්න ඕන නේද ආදරණීය ජෝතිව මතක තියාගන්න කොයිතරම් බාධක ආවත් සැලුනේ නෑ ජීවිතේ ජය ගත්තා ඒ හින්දම තමයි ආදරණීය ජෝති අපිව දාලා කියලා දශක හතරක් වෙන්න ඕන මෙන්න තියෙන වෙලාවෙත් අපි අදටත් ආදරණීය ජෝති ගැන මේ විදිහට ආදරෙන් ආඩම්බරෙන් හදවතින් කතා කරන්නේ නේද ඒ ආදරේ ජීවමානයි ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ මේ දෙවෙනි පැය රාත්‍රී 8යි වෙලාවයි

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රාත්‍රිය 8 විනාඩි 13යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න දෙවෙනි පැය තමයි දැන් ඔන්න අපි ආරම්භ කරලා තියෙන්නේ. දෙවෙනි පැය කියලා කිව්වට දෙවෙනි පැය දැන් ටික ටික ඔන්න වෙලාව ගිහින් තියෙන වෙලාවේ අපි යන දන්නේ රදවර්ණ පැතර අයිබුවන්.
3: අයිබුවන් මල් මාස්ටර් ඔබතුමාටලු කාර්මණ දෙකිනේ අර සුම ජෝතිරාත්‍යක් කළා.
2: ඒසේම වේවා ඔබතුමාට ඉතින් කොහොමද ජීවිතේ මේ දවස්වල මොකද කරන්නේ?
3: දැන් නම් ඔෆිස් එකේ වැඩ කරන ගමන් මාත් ඉතින් කටින්
2: කාලේ ගත කරනවා. අද ඉතින් මේ වෙලාවේ රාජකාරී කරන ගමන්. අපි කාවද ආදරෙන් එකතු කරගන්නේ
3: විශේෂයෙන් ඔබතුමා ඇතුළු අපේ ලක්කන ගාර්මද චිල්ම දෙනත් මුලින්ම මතක් කරනවා මොකද අපට ලස්සන ගීතවල ඔබතුමා ලබා දෙනවා ඒ සමගම විශේෂයෙන් ගම්පහ මිරිස්සත්ෙන් ලක්ෂ්මන් ගලගම පත්මකාන්ති මන්දනායක මාපලේ කුමාරි එරමුදුගොල්ල අල්වැලි නයිනි නංගි සසිනායිද රාජපස්ස මාතර කිස්ලිද සිල්ලයි පිටින් දිශානායක අයියා අලව්ගෙන් සුභාසිනී මන්දිර සතික පුතා රූපවතී රෝහිණි කම්මල් පිටියෙන් ගුණරත්න සහ කුමාරි දංගෝවිට සඳුන් ප්‍රභාත් මල්ලිවා ගමදෙනියේ බයනාගෙනගේ බෙල්තොට නිමල් මත්සෙකොඩ අනින් මෙන්දිස් ඒනම සදාවරණ පන්සල පාරේ ඥානතික අයියත් භෝජනී අක්කත් ඉඹුල් ගස්වටින් එකතු කරගන්නවා නිමල් අයියත් සිරාණි අක්කත් ඒ තමයි දිගැල්ලෙන් නිමල් අයියත් සුභද්‍ර අක්කත් එකතු කරගන්නවා බොහෝම ස්තුතියි සියලු දෙනා එකතු කරගන්න අවස්ථාව ලබා දුන්නට.
2: ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ජෝතිමත් රාත්‍රියක් වේවා. රාජකාරිය දේවකායටත් වඩා වගකීමෙන් කරන්න ඕන දෙන් ඒ වගේම තමයි ඉතින් ආදරණීය චෝදිවත් හදවතේ කොනක තියාගෙන ඉඳලා නේද මේ වෙලාවට හදවත පතලේ ඉඳලා ඔන්න හදවත උඩටම එන අවස්ථාවක් තමයි ඉතින් මේ පැය දෙක නේද ඒ හින්දා ඉතින් අමතක කරන්න බෑනේ මොන වුණත් ආදරණීය චෝදි තමයි ඉරිදා රාත්‍රී 7 ඉඳලා රාය 9 වෙනකන් හදවතේ ඉන්නේ මන් දන්නවා ඉතින් මේ අතරේ මේ විදිහට අපි බෙදා ගන්න වෙලාවේ 0703 93 5 93 7 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න. ඔව් වෙලාව තියෙනවා අපිට ආදරේ බෙදා ගන්න. මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271711711
3: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
4: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික උතුරේ මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය ජෝති
7: රාත්‍රිය 8යි විනාඩි 24යි වෙලාව. ඉතිමන ආදරණීය ජෝතිගේ ආදරේ ඉන්න වෙලාව නේද? හදවතට දැනෙන ගීතයක් අපි ඇහුවේ. එහෙම තමයි සමහර ගීත දැනෙනවා කොහෙද? කකුල් දෙකට ඔබේ හිතට ඒ ගීතේ හදවතට දැනෙච්ච ගීතයක්. හරි. චැටක විතර තමයි අහන්නදන්නේ. තන අග දිලිසි සුදු පිනි බිඳු බිමට හලා සොපිපුණු සුවඳ මල් කුමරියෝ මිලින වෙලා කාලය සීරු වෙන් යයි ටික ටික ගතවිලා මතකය කොපමණක් ඇත අද ඉතුරු වෙලා කොහොමද මේ මාළු නදත් වෙනද වගේම ලක්කන රේඩියෝ ලඟ සද්දරම අපි ආගෙන ඉන්නේ. එහෙම කියන්නේ මයන්ති පොළොන්නරුවෙන් දුව සිත්මිය වගේම පුතා සජිත් මහත්තයා මහින්ද ඒ වගේම පවුල හැමෝම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි කියලා තියෙන ඉතින් සුබ ජෝතිමත් රාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මයන්තියක මෙසේජ් එකක් කියලා තියෙන ඉතින් ඒවා තමයි ආදරය. හදවතට නැගෙන කවිසිතවිල්ලක් ඉතින් ඒ විදිහේ වන්න ඕන. එහෙම කියද්දී නිසදස් ලියන්නට නැත මට වෙලාවක් පාඩම් කරනවා මම මේ මෙලාවෙත් ස්තුතියි හිමාල් මාමේ හැමදාමත් ජෝති රාත්‍රිය ගෙනාවාට අප හටට කියලා තමයි මේ විදිහට සහේලි එවලා තියෙන්නේ. එච්.ආර්. ජෝතිපාල හදවතේ රැඳි ගායකයා. ඒ මිහිරි හඬ නෑ කිසිදා මැකියන්නේ. ඇසුවට නෑ එපා වෙන්නේ. කවදාවත් ඒ කටහඬ ආසයි තවත් අසන්නට ජෝති හඬ නේද? ජෝති රාත්‍රියේ සුබ පැතුම් හිමාල් මාමේ. ඉතින් වෙනද වගේම ජෝතිරාත්‍රී ප්‍රෝග්‍රෑම් එක අදත් අපි අහනවා. මේ වෙලාව ජෝතිරාත්‍රී අහගෙන සියලු දෙනාමත් අම්මවත් ලක්කඩ FM එකේ කාර්ය මණ්ඩලයත් ඔයාවත් එකතු කරගෙන ජෝතිපල මහත්මයාගේ ලස්සන ගීතයක් අහමුකෝ. එහෙම නේද? හරි. මයංගරින් සහේලි තමයි. ඉතින් ඔන්න ෆොන්ට් ගානකින් තමයි මැසේජ් එක දෙන්නේ. හරිම අමාරුවෙන් ගියා ගන්න. හරි. ඉතින් ඔන්න සහේලි වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් කවියක් එව්වේ නැතුණට අපි තරහ වෙන්නේ නැහැ. කවියක් වගේ වචන ටිකක් තමයි වල දෙන්නේ. හරි. එහෙම කියලා නැඳන්නේ පානදුරේ පැත්තට පානදුර මදුපිටිය යන කුමාර තමයි මැසේජ් එකවන්නේ ජෝතිපාල මහත්මයාගේ. ලස්සන ගීතයක් අපිට ලබා දෙන්න චූටි පුතා තුහිනේ වගේම හිරුන් දුව යුවින්දි බිරිඳ මදුෂිකා අම්මා ලලිත වාදිරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදුපිටියෙන් කුමාර කියන්නේ. ඉතින් ඔන කුමාර වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අපිවත් ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයකට එකතු කරන්න. ආදරණීය ජෝති රාත්‍රිය සද්දරම අපි අහගෙන ඉන්නේ. අපි හැම ඉරිදම හරි මාසයෙන් ජෝතිරාත්‍රිය අහනවා. අපි තාත්තා තමයි වැඩිපුරම ජෝතිපාල මහත්මයාගේ සින්දු අහන් ආස. ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන තාත්තා මහින්ද ඒ වගේම අම්මා ප්‍රියන්ති තංගී හංසනී මැසේජ් එකේ වදින අචිනි තාරිකා කපුගම දෙවනුවර ආරච්චි ගෙදරින් තමයි මැසේජ් එක ඔන්න අචිනි වාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාත්තා වෙනුවෙන්ම තමයි අපි ඊළඟ ගීතය දෙන්න ඔන්න තාත්තා වගේ පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු ලක්කන කාර්ය මණ්ඩලයටම නම් ජෝති රාත්‍රිය අදයි ඉරුදින අප දෙසවන් යොමා සිටියේ මෙදින අපේ හදවත් පුබුදු වන අද දින ගෝණේ මිතුරු මිතුරියන් එක් රූප වී අසන සොමියුරු හඬ අද දින අපි සද්දම ජෝති රාත්‍රියේ හංගින්නේ අම්මා කුසුම් ගෝණේ සියලු මිතුරු මිතුරියන් එකතු කරගන්න මැසේජ් එකවන්නේ හෝමගමින් අනුෂා සෙනවිරත්න ලක්කඩ ජෝති රාත්‍රියට ජෝතිපල මහත්මයාට හරිම ආදරය කියලා ඔන්න හાર્ට් පේලියක්ම අපිට එවලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් තවත් ටික වෙලාවක් තියෙනවා අපිට මේ ආදරය බෙදා ගන්න එක වෙලාව යන හින්දා මේ ඉක්මනට මැසේජ් එකක් තියන්න WhatsApp එකේ මැසේජ් එකක් එවනවා නම් හොඳම වෙලාව තමයි මේ 7.3.93.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3.5.7.3. මේ ජෝතිගේ

රාත්‍රී 8යි විනාඩි 37යි වෙලාව. ඉතින් ටික ටික වෙලාව යනවා නේද? වෙලාව යනකොට ටික ටික දුකත් හිතෙනවා. කොහොමද දැන් ටිකට කලින් අපි කතා කරා බදුල්ලෙන් ඥානාකුමාරි මහත්මිය. එතුමිය අපිව සම්බන්ධ කරගෙන හැදුවි සජීව කතා කරන්න කොහොමද දුරකතනයේ විසන්දි වුණා. අවෙදින් අපි ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපි කතා කරමු නේද? හරි අපි හින්දම යන්න දැන් චැට් එක පැත්තට. සුබ ජ්‍යොතිරාත්‍රියක් වේවා. ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ ලස්සන සින්දුවකට අපි එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දෙන්නේ. අපි

ඉතිගල අබේරත්න සහන් ශානිකා ගීතානය යගේම ආදර ඉලක්කට ජෝතිරත්‍රයට ගොඩක් ආදරය කියවත මැසේජ්ජි ීතින් නබී මැසේජ්ජික ආදරෙන් කිව්වා. හිත හොඳ ජෝතිගේ හා ජනප්‍රිය ගායක එච්චාර් ජෝතිපාලයන්ගේ ගීත එකවර ලංකාවටම අහන්න ඉදිරිපත් කරන ලක්හඬ. ලක්හඬට ස්තුතියි. ඉතින් එහෙම කියලා මැසේජ් එක දෙන එච් එම් විජේසිං රාජංගන යාය 15 තමයි. ඉතින් ඒ ස්තුතියට හදවතට දැනෙන හැඟීම තමයි ඉතින් නේද රාජංගන ඉඳලා අපිට ඒ විදිහට වෙලා තියෙන ඉතින් ඔන රාජංගන ඉඳලා අපි යන්න හදන්නේ වාද්‍ය පැත්තට. කොපියවත්තෙන් නේද? කොපියවත්තෙන්ද? කොපියවත්තෙන්ද? කොහොමවත් කමන්නේ. තාත්තා උපුල් අම්මා ඒ වගේම ශාමලි මල්ලිලා දෙන්නයි ජානක මාමයි. ජනක මාමයි යනවම නැන්ද ඒ වගේම අසනීපෙන් ඉන්න නංගිටත් ඉක්මන් සුව ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරමු කියලා තමයි දුව නිෂාදී දුව අපිට මැසේජ් එකක් කියලා දෙනවා. නිෂාදී ඔයාගේ ප්‍රාර්ථනා වෙසේම වේවා, ඉෂ්ට වේවා, ඉතින් නිදුක් නිරෝගී වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන හැමෝටම. කොහොමද කියලා ඔන්න මැසේජ් එකක් කියලා තියෙනවා. ජ්‍යොතිරාත්‍රියට අපිවත් එකතු කරගන්න දිනේෂ් තමයි මැසේජ් එක කියවන්නේ. සදා අමරණීය කටහඬක් වේනම් ඒ ජෝතිපාල මහත්මයාගේ කටහඬ විතරමයි. ඒක තමයි නේද ඒ මතකයන් අපිට අපේ හදවතේ දැනෙනවා. ඒ මතකයන් තවමත් අපේ හදවතේ තියෙනවා. අපි එතුමගේ කටහඬ තවමත් ආදරෙයි. ඒ ආදරේ හිඳමයි හිමාල් කියන්නේ මේ ආදරේ ජීවමානයි කියලා. හරි, බුලස් සිංහල පැත්තට තමයි යන්න හදන්නේ අපිවත්. ජෝතිපාල මහත්මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉහළ වෙල්ගමින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. කපිල ඒ වගේම දුව යනුජි ඔන්න බිරිඳ චතුරිකාවත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කපිල කියන ඔන්න කපිල වාගේ මැසේජ් එක තමයි ඒ විදිහට අපි ආදරෙන් කිව්වේ. ඉතින් ඔන්න කපිලගේ මැසේජ් එක කිව්වට පස්සේ අපි යන්නේ වාසනාවන් සොයර හිමාල. මේ මැසේජ් එක යවන්නේ මට්ටක්කුලිය අජිත් රේණුක. ලක්කන ජ්‍යොතිරාත්‍රියෙන් ජ්‍යොතිගේ නොයසෙන ගීත ප්‍රචාරය කිරීම පිළිබඳව අපි ලක්කනට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙම තමයි මැසේජ් එක දෙන්නේ. එච්චරයි. ආදරණීය ජෝතිගේ ලස්සන ඡායාරූපයක් එක තමයි අජිත් රේණුක අපිට මේ මැසේජ් එක එවන්නේ. ඉතින් ටික දවසකින් නේද මේ නම කියුනේ කියලා තිමාල්ට මතක් වෙනවා. ඔන්න යනද නිමුඩානේ පැත්තට පුන්සලාගේ මැසේජ් එක කියවන්න. ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයකට අම්මා තිලකරතයි වගේ මහස්බන් රොෂාන් ජෝති පුතා ආදිත්‍ය එකතු කරගන්න කියලා තමයි අපිට පුන්සලා කියලා එවලා තියෙන්නේ. ඉතින් ඔන්න පුන්සලාගේ මැසේජ් එක අපි එහෙම කියලා අපි යන හදන්නේ මිලියත්ත පැත්තට. අයිබෝවන් මගේ පළවෙනි පණිවිඩය ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ මැසේජ් එකවල තියෙන බෙලියත්ෙන් ප්‍රේමසිරි ඒ වගේම සිරිසේන ගමගේ පණිවිඩයෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් ඔන්න එහෙම තමයි නේද කතා කරලා ඉතින් ඔන්න මැසේජ් එකකුත් එවලා තියෙනවා. දුරකථන කාර්යබහුල හිඳ වෙන්නේ ඇති. එහෙම තමයි. ජෝතිපාල මහත්මයාගේ ලස්සන ගීතයක් අපිවත් එකතු කරගන්න මම ඒ කාලේ නම් ගොඩක් අහසයි තුමගේ ගීත තව තවත් අහන්න. ඉතින් මේ දවස්වල ටිකක් අහන්න ලැබෙනවා අඩුයි. කොහොමුණත් ආදරණීය ජෝතිගේ ගීත නම් ඉතින් ජීවිතේ හොඳමයි. සමුගලියෙන් චූටි තමයි මැසේජ් එක වුණා. චූටි වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙ. ඉතින් චූටිගේ මැසේජ් එක කියලා අපි යාළුවන්ට කියන්නේ තව වෙලාවක් තියෙනවා අපිට අක්කලා මැසේජ් එකක් කියන්න පුළුවන්. 0703935947. කොහොම කිව්වත් ඉතින් මේ ආදරේ අපේ හතවතර දැනෙන ආදරේනේ. ආන්ගේ හින්ද තමයි හැමදාම ඉඳලා රාත්‍රියේ 7 වෙනකන් බලන් ඉන්නේ නේද මේ ආදරේ විඳ ගන්න. මේ ආදරේ ජීවමානයි.

0: Lakhanda Radio ITN.
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ಉತ್ಕರ್ಷಯ
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රාත්‍රී 8යි විනාඩි 55යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න අවසන් මිනිත්තු කිහිපය. ඉතින් ඔන්න ටික ටික දුක හිතෙනවා. ඉතින් අපිට වෙන් වී යන්නට කාලය නේද නේද? කොහොමනත් වෙන් වෙලා යන්න ඉස්සෙල්ලා අපි හදන්නේ කරුණායක වැත්තට යන්න. කුරණින් දයානන්ද තමයි මේ විදිහට අපිට කියලා ඉවර තියෙන්නේ. එන එන ඇමතුමට පිළිතුරු සපයන්නේ ජෝතිගේ ගීත සවනට ගෙන එන්නේ මතුපර පුරට මේ ගී ටික රැක දෙන්නේ ඔබටයි සම්බද එහි අනුවස් ගෙන දෙන්නේ. ආදරණීය ජෝතිගේ ආදරේ වෙනුවෙන් තමයි අපිට එහෙම කියලා ඒවා තියෙනේද? ලක්කන තමයි ඇත්තට අනාගතේ අනාගත પરම්පරාවට දායාද දෙන හොඳම තැන නේද? හරි එහෙම කියලා අපි අනදනේ බටවල ආරියදාස වින්දිනි මාත් ඇතුළේ මෙලාවේ පවුලේ සියලු දෙනාම ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා අද දිනේ අවසන් ගීතේද? එහෙම කියලා නැදන්න ජෝර්දානේ පැත්තට ඔන්න ජෝර්දානේ කාන්තියක් අපිට මෙසේජ් එකක් දානවා. හිමාල මල්ලි අපිත් ලස්සන සින්දුර එකතු කරගන්න. සිල්වා මිස් ඒ වගේම මානෙල් ටීචර්ත් ඒ වගේම ඉසුරු ඇතුළු අනිකුත් සැම සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි කාන්තියක් අපිට කියනවා. ඔන්න කාන්තියක්ගේ ඔයගේ මෙසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. පස්සයාලේ ජගත් චන්දසිරි, පූජා ජගසිරි, ඒ වගේම මාජි කල්දේරා, සුජාන නීලා විතානගේ, වාරිපුර නිලු, කුමුදිකා ශිරෝම බෙනගම, ඒ වගේම ඥානසහ හසිත ශ්‍රී සඳකැලු මහදරෙන් එකතු කරගන්න කියලා දෙන අවසන් ගීතේ රොන් අපි ආදරෙන් එකතු කරගන්නවා. ඒ ආදරෙන් එකතු කරගන්න අතරේ නදීගේ මැසේජ් එකකින් ඔන්න අපි අද දවසේ පෙරසරාණේ අවසන් මැසේජ් එක කියන දැන් සුභම සුභ ජ්‍යොති රාත්‍රියක් වේවා. දත් අපි කඹුරාපොළ ගමේ ඉඳලා ආගෙන ඉන්නේ සමාජය දෝනි අම්මයි. ඉතින් ඔන ගමේ සුනන්ද නැන්දයි නීල් මාමයි අපි ආදරෙන් එකතුරේ. නීල් මාමා කොයි වෙලාවෙත් ජ්‍යොතිවල මහත්මයාගේ සින්දුවක් මුමුණ ඉන්නේ. ඉතින් ඒ හැම දෙනාම වෙනුවෙන් අපිට ගීතයක් දෙන්න කියලා තමයි නදී කියලා ඒවා දෙනවා. නදී වගේ මැසේජ් එක තමයි අපි අද වැරසරහනේ අවසන් මැසේජ් එක විදිහට තෝරගත්තේ. ඉතින් අද හදන්නේ මේ වෙලාවේ දින 7කට සමුගෙන යන්න. හරියටම දින 7කින් ඉරිද රාත්‍රියේ 7ට අපි හමු වෙමු. මේ ආදරේ තරන් ඉන්නවා. ඉතින් ලයිව් එකට අපි යාළුවන්ට බොහොම ස්තුතියි, බොහොම ආදරේ. ඒ වගේම කමෙන්ට් කරපු යාළුවන්ට, ඒ වගේම ලයිව් එක ෂෙයා කරපු යාළුවන්ව අපි ආදරේ මතක් කරනවා. ඒ වගේම තමයි ඉතින් කොයිතරම් හරි ට්‍රයි කරලා කොහොම හරි කෝල් එකක් ගන්නවානේ. ඒ ආදරණීය ජ්‍යොතිර දින ආදරේ හින්ද කියලා අපි දන්නවා. ඒ ආදරේට ඉතින් බොහොම ආදරේ. මැසේජ් එක යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයටත් ගොඩක් ආදරේ. අය දවසකදී මැසේජ් එකක් එවනවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. පරිස්සමෙන් සතුටින් ඉන්නවනා. ආදරණීය ජ්‍යොතිගේ ප්‍රාර්ථනාවුනෙත් ඒක තමයි. අපි ගිහිල්ලා නම් මේ ආදරේ ජීවමානයි. මේ ජීවමාන ආදරේ අරගෙන හරිටම ඉදිරියට ආදරෙන්නම්. මම හිමාල්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: සිහිනක තනි වෙලා
2: මේ කවුද
3: මං අම්මේ සෙන්රස් පුතා
2: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන
3: නෑ අම්මේ එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වහගෙන ආවා එහෙම හොඳයි නේ අම්මේ
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
2: පුතා වාඩිලා ඉන්නකෝ මං තේකක් හදාගෙන ඉන්න
3: බලන්නකෝ අම්මේ හැමදාම ඔහොමනේ මෙයා වෙනස් වෙන එකක් නැද්ද
2: වෙනස් වෙයි පුතේ මාත් ඉස්සර ඔහොම තමයි මාස හතරම තාත්තා වගේ පස්සෙන් ආවා
3: ඇත්තට
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න

0: රාත්‍රිය 9යි විනාඩි 42යි.
1: දවසක් ගොම්මන් වෙලාවේ මං අහුණා නාකපන වරුසාවකට. දර කෝටු ටිකකුත් ඉනේ තියන් ලිඳක් ගාව තනි වුණු අම්ම කෙනෙක් මං දැක්කා. ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්. මොනවද ඇය හිතන්නේ? මේ ඇය හිතන දේවල් වෙන්න කියලා මට හිතෙච්ච හැටි.

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: අයිබෝන් වාසනාවන්ත රාත්‍රියක් රැඳ 6 විනාඩි එකයි අද දවසේ ඔබ මිලදී ගත්තලු තරේ පත්තරගෙන මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රාහී ප්‍රතිපලය.

0: අයිබෝවන්. පුරා දශක 6කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ ඔබේ බලාපොරොත්තු විශ්වාස මල් පළගැන්වුවේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් ඔබේ අතේ තියෙන NLB ලොතරැයි පත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට මේ ආරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. අදත් ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් DM වීරසේකර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඉරෝකා මදනායක මහත්මිය. අදත් ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වන්නේ NLB ජය. අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැයියෙන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් අංකය ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. අදත් ඒ වෙනුවෙන් මේ ආරඹෙන්නේ NLB ජය වාසනාවන්ත 521 වන දිනුම් වාරය. ඔබට ජය වේවා. අපි අනුව දිනුම් මැදීම වෙත NLB ජය ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහින් ඉංග්‍රීසි අක්ෂරය සහ ජයන්ත හතරයි අපි දැන් තෝරා ගන්න. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය S ජය අංක 4 පිළිවෙලින් 3, 9, 9 සහ 1. NLB ජය සන්ඩේ බෝනස් අංකයයි අපි දැන් තෝරා ගන්නෙ. අද NLB ජය සන්ඩේ බෝනස් අංකය 0.699. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 255 දෙනෙක් අපි බිහි කළා. අද NLB ජය තුලින් රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා RA ස්වර්ණලතා පිටකොටුව. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 32 අද බිහි වුණා. ඒ වගේම NLB ජය සන්ඩේ බෝනස් අංකය ගලපාගෙන රුපියල් 10,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 53 අද බිහි වුණා. ඒ අනුව අද NLB ජය තුලින් රට පුරා ජයග්‍රහකින් 67,074 දිනක් අතර රුපියල් 63,014,120 වාසනාවන්ත මුදලක් අපි ඔබ අතර බෙදා දුන්නා. තවත්ත්‍යාගේ වැඩි වුණ නියත ධනයෝග හඳහන 1562 දිනුම් වාරයයි අද. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නෙ. අද වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. NLB හඳහන රුපියල් 49,00,000 ඉක්මවා ගියා. අද සුපිරිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහී අංක 4ක්. ජයග්‍රහී අංකය අංක 58. NLB හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 24. NLB හඳහන වාසනාවන්ත ලග්න සංකේතය කන්‍යා. පළමු ජයග්‍රහී අංකය අංක 58, දෙවන ජයග්‍රහී අංකය අංක 24. දැන් තෝරන්නේ තුන්වන වාසනාවන්ත අංකය. තුන්වන වාසනාවන්ත අංකය අංක 35. අඳහන අවසාන ජයග්‍රහී අංකය අංක 60. අපේ රටේ උදව් අවසම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 7 දෙනෙක්, 110 ප්‍රථම ත්‍යාගලාභින් 137 දෙනෙක් අපි බිහි කළා. අද හඳහන 1562 දිනුම් වාරෙන් රට පුරා ජයග්‍රහකින් 117,235 දෙනෙක් අතර රුපියල් 71,92,240 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට හඳහනින් අපි ඔබ වෙත ගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 503,413.20. එදත් අදත් හෙටත් සත් දිනම ජයනිත ගොවිසිතින් අද ඔබට වාසනාව ගෙනෙන්නේ 4,495 වන දිනුම් වාරයෙන්. එසේනම් දැන් අතට ගන්න ගොවිසිත ලොතරැයි පත්. ගොවිසිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය R. රුපියල් 7,33,00,000 ඉක්මවා ගිය ගොවිසිත අද සුපිරිතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහ අංක 4ක්. ගොවිසත පළමු ජයග්‍රහි අංකය අංක 74. ගොවිසත ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජයග්‍රහි අංකය බවට පත්වෙන්නේ අංක 43. තුන්වන වාසනාවන්ත අංකය අංක 8. ඔබට රටට සෙත සලසන ගොවිසිත ලොතරයේ අවසාන ජයග්‍රහි අංකය අංක 26. කෘෂි කර්මාන්තය නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරයෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 58 දෙනෙක් අපි බිහි කළා. දැන් කියන්නේ ගොවිසිත අද වාසනාව ගැන. අද ගොවිසෙතින් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා රෝහණ කුමාර ගලලියද. ඒ වගේම ඉංග්‍රීසි අක්ෂර සමග ජයංක 3ක් ගලපා රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් 6 දිනක් අත දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා නන්දික සිරිසේන හෝමාගම, ජී ජී ලක්ෂ්මන් ගාල්ල, B. රත්නායක කුඹුල්ගමුව, B.A. සුනිල් ප්‍රේමරත්න මාකොල, P.B.S. නවරත්න මාවතගම, J. තුෂාර පොල්පිටිගම. ඒත් සමගින් අද ගොවිසෙතින් රටපුරා ජයග්‍රහකින් 1,05,066 දෙනෙක් අතර රුපියල් 98,31,000 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත ගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,33,47,955.96ක්. සුබ දවසක් ලොතරැයේ අලුත්තුණු පහසුණු තෑගි වැඩිවුණු නවතම ත්‍යාගරට අවතුලින් ඔබට සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපෙදයක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාගි රැසක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මෝර ටිකට් එක සුබ දවසක්. අද දිනුම් මදින්නේ 369 වන වාසනාවන්ත දිනුම් වාරය. NLB සුබ දවසක් වෙනුවෙන් සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය ධනු. සුබ දවසක් 369 වන දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 10. දෙවන සුබ අංකය අංක 24. තුන්වන සුබ අංකය අංක 61. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි අපි දැන් තෝරා ගන්නෙ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 3,797. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදි ජයග්‍රහකින් 249 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. දැන් කියන්නේ සුබ දවසක් වාසනාව ගැන. අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපෙදයක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න එක් වාසනාවන්තෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා H.J. ද සිල්වා අවිසාවේල්ල. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 35 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද සුබ දවසක් ලොතරැයෙන් රටපුරා ජයග්‍රහකින් 94,054 දෙනෙක් අතර රුපියල් 82,03,660ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තේගි වැඩි, තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබව දිනවන්න රංගනා සමගින් නිරූපිතා සෝදානමින්
1: මීළඟට මෙගා පවර්. අවුරුදු ගානක ලොතරැයි ඉතිහාසයේ එකතුවක් විදිහට රුපියල් කෝටි 70කට වඩා වැඩි සුපිරි තෑගි දෙකක්ම ඔබට දිනා දුන්න එකම ලොතරැයිය මෙගා පවර් ලොතරැයිය. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන්න මෙගා පවර් ලොතරැයියෙන් දැන් රුපියල් කෝටි 29 ඉක්වූ මෙගා සුපිරි තෑග්ගේ හිමිකරුවා අපි හොයනවා. ඒ ඔබ වෙන්න පුළුවන්. එනිසාම අදත් ඔබේ වාසනාව වෙනුවෙන් අපි ආරම්භ කරනවා මෙගා පවර් දිනුමැදිමේ වාරය. කෝටි ගානක මුදල් හීනය වගේම වාහන හීනයක් හැබෑ කරන එකම ලොතරැයි මෙගා පවර් ලොතරැයි ඔබ දන්නවා. දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් හිමි කර ගන්න පුළුවන් සුපිරි අංකයත් එක්ක ජයග්‍රහී අංක 4 ගලපා ගැනීමෙන්. එමනම් ඔබේ හීන හැබෑ කරන මෙගා පවර් 2601 වෙනි දිනුමැදිමේ වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මේගා පව තුළින් ඔබට වාසනාව ගෙන ඉංග්‍රිසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්න. අද ජයග්‍රහි ඉංග්‍රිසි අක්ෂරය කේ. ඊළඟට අපි තෝරගන්නේ සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය බවට පත්වන්නේ අංක හතර. ජයග්‍රහි අංක හතරයි අපි මේ ළඟට තෝරගන්නේ. මුල්ම ජයග්‍රහි අංකය අංක 68. ඊළඟ ජයග්‍රහි අංකය අංක 7. ඊළඟට ඔබට වාසනාව දෙනවා අංක 37. අවසන් ජයග්‍රහි අංකය අංක 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 55 දෙනෙක් බිහි කරලා තියෙනවා. එහෙමනම් අද දවසේ මෙගා පව තුලින් විහුණු වාසනාවන්තයින් ගැන දැන් කියන්නේ බොහොම ස්තුතියි. අද මෙගා පව තුලින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකයන් 4 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා අජිත් අබේසූරිය කොග්ගල, සෝමපාල පෙරේරා දියතලාව, සුනිල් රත්නවර්ධන දැරණියගල, කුසුම් සිරිපතිරණ බදුවත්. ඒ අනුව මෙගා පව සමස්ත ජයග්‍රහකයන් 1,05,936 දෙනෙකු අතරේ රුපියල් 68,94,240 මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දිනා දෙන මෙගා පව ලොතරැයියේ හෙට දවසේ මෙගා සුපිරි තෑගි වටිනාකම රුපියල් 29,84,05,514ක් පව සුපිරි තෑග රුපියල් කෝටියක් වෙද්දී ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 9 ඉක්ම වූ දැවැන්ත සුපිරි තෑග්ගක් ඔබේ කර දෙන්න ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඒත් එක්කම අද ඉරිදා දවස නිසා ඔබ දන්නවා සන්ඩේ බෝනස් විශේෂ දිනු මැද මේ වාරේ ඔබට රුපියල් 10,000 තෑගි දිනා ගන්නත් පුළුවන් කියලා. ඔව් එහෙමනම් අපි ආරම්භ කරනවා ජාතියේ මහ ධන සම්පත ධන නිධානය 2283 වෙනි දිනු මැද මේ වාරේ. නිධානයකට පාර කියන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරගන්නේ. ධනනිධානය අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය L. මේ තෝරගන්නේ ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 37. ඊළඟට අංක 62. ඊළඟ ජයග්‍රහී අංකය අංක 54. අවසන් ජයග්‍රහී අංකය අංක 40. රුපියල් 10,000 තෑගි දිනා දෙන සන්ඩේ බෝනස් සංඛ්‍යයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සන්ඩේ බෝනස් අංකය 2074. 2026 අවුරුද්දට රුපියල් කෝටි 12ක සුපිරි ත්‍යාගලාභියෙක්, ලක්ෂ 20 ප්‍රථම තෑගි ලාභීන්, 35 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 429 දෙනෙක් බිහි කරපු ධන නිධානය ලොතරැයියෙන් අද දවසේ රට පුරාම විහුණු වාසනාවන්තයින්ගේ තොරතුරු කියන්න අපි දැන් සූදානම් ඉන්නවා. බොහොම ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකීන් 4 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා අජිත් රුවන් දියබෙදුම, KMJ සම්පත් මහෝය, වීරකැටිය එන්ටර්ප්‍රයිසස් ගල්කිස්ස, සුරංග රොඩ්රිගෝ ජයල. ඒත් එක්කම සන්ඩේ බෝනස් විශේෂ දිනු මැදීමේ වාරයේනොත් වාසනාවන්තයින් 60 දෙනෙක් අද දවසේ බිහි වෙනවා. ඒ අනුව අද ධන නිධානයේ සමස්ත වාසනාවන්තයින් 80,215 දෙනෙකු අතරේ රුපියල් 58,43,040 මුදලක් අපි බෙදා දුන්නා. කටපුරා කියන්න පුළුවන් රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක සුපිරි තෑගි ඔබට දිනා දුන්න හෙට ධන නිධානයේ ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 9,16,33,049.752ක්. රටේ හැම නිවසකින්ම වාසනාවන්තයෙක් බිහි වුණා නම් ඔව් ඒ මහජන සම්පත ලොතරැයිය නිසා. අදත් ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පතෙන් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම් 6,253 වෙනි වතාවට. රුපියල් කෝටි 2 ඉක්ම වූ සුපිරි තෑගක් ඔබට දිනා දෙන්න ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත් අපි දැන් තෝරගන්නවා. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඕ ජයග්‍රහී අංක 7.0.696. ඔබත් හදන රටත් හදන මහජන සම්පත ලොතරැයියෙන් 2026 අවුරුද්දට ලක්ෂපති වාසනාවන්තයින් 3,992 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 220 දෙනෙක්, සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. බලමු අද මේ ලයිස්තුව අලුත් වෙන්නේ කොහොමද කියලා. බොහොම ස්තුතියි. සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්තර උතරයිපත අලවි කරනවා පාතකඩ NLB අලවි නියෝජිත නිල්මිනි ධර්මවර්ධන මහත්මිය. ඒත් එක්කම ලක්ෂපති වාසනාවන්තයින් 19 දෙනෙකුත් අපි බිහි කරනවා. වාසනාවන්තර උතරයිපත අලවි කරනවා KUI ලක්මාලි බකමූණ, ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද, සුදත් සිල්වා මාතර, පී අලවත්ත මොනරාගල, AD බන්දුල බිබිල, RP නිශාංක කෑගල්ල, ජේ කුමාරතුංග මැල්සිරිපුර, අතුල කුමාර හොරොම්බාව, ඔස්මන්ද සිල්වා මහනුවර, WD විජේරත්න වැලිමඩ, තිවංක ජයරත්න කඳපොළ, ජේ රාජකරුණා අනුරාධපුර, ඒ නරේන්ද්‍රන් නල්ලූර්, TF ඩෙන් කොටිකාවත්ත, එස් මදන් කල්මුණේ, රේණුකා මල්කාන්ති වැලිවේරිය, නීල් මහේන්ද්‍ර අත්තනගල්ල, එන් ජයලත් හෙම්මාතගම, AM කුලසූරිය කරඳගොල්ල. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත වාසනාවන්තයින් 230,386 දෙනෙකු අතරේ රුපියල් 1,90,240 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබට දිනා ගන්න පුළුවන් ඔබේ සුපිරි තෑගි වටිනාකම රුපියල් 2,08,09,920. අද වියදමට අද සම්පත අද ජයග්‍රහී 828 වෙනි දිනුමැදිමේ වාරය. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ක් තමයි ඔබට වාසනාව උදා කරන්නේ. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O ජයග්‍රහී අංක 0.6996. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් රුපියල් 50,000 ජයග්‍රහකින් 44 දෙනෙක්ම අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ අද සම්පතෙන් බිහි කරන වාසනාවන්තයින් අතර රුපියල් 99,98,880 මුදලකුත් අපි බෙදා දුන්නා. වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ණයෙන් අදත් රට පුරාම ජයග්‍රහකින් 8,23,103 දෙනෙකු අතරේ රුපියල් 7,32,79,220 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේදී ඔබේ ජීවිතයට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.
3: ලකන්ද Radio ITN.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

सूत्र देशना बर महाकारुणिक बुदुरजानन वहन्से विसिन लोक सत्यावित अनुकंपावेन देशना करन लद आरक्षक परित्राण देशना अतरें महा समय सूत्र देशनाव अति विशेष वोगे तारका समूहयक पिरिवरा बेबलेन पूर्ण चंद्रयासे एदा कपिल वस्तु नगरा सन्ने महा वनपित एकालोक करमिन समस्त महा विश्व तलेम बुद्धाज्ञा छत्रेट हसु करमिन पवत्मन लद मे देशना विशेषेन्म सज्जायना किरिन्ने सम्यक दृष्टिक दिवि देवताओं वहन्सेलागी एल्म बेल्म हा आशीर्वादे अपेक्षाविने एदा बुदुरजानन वहन्सेगी श्रीपाद मूलेहि गौरवा विवादन पूर्वकव दस दहसक चक्रावाट्यन सित सपमिने महानुभाव संपन्न दिव्य गणया බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: रजक सूत्र देशनाव देश ज्ञानन वहन से गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घने कुमरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොයි. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකු

ආනුභාවයෙන්. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ලෙස සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

චේතනා මිනිසුන් ඒ මතම අසහනයට පත් වී සැටි මට පේනවා. ඒ හැමත සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ, තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාහීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ